0: The World at Night on your local station, Plenty Valley FM.
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: Station sponsor.
4: අප සමාජයේ තුළු ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර, ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර, ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න. වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
5: Station sponsor.
0: On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

0: ලක්මිහිරගෙනන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට රනුස්තරින් විඩවන්න යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත් පවන පවන
1: රජිත් මේ සතියන්තයේ ගෙවුණේ කොහොමද? මම නම් පන්සල් ගියා. මොකද වෙසක් සතිය නිසා පන්සල් වලදී නොයෙකුත් ප්‍රතිචාර ලැබුණා. මොකද ඊට කලින් සතිය අපි අවුරුදු උත්සවයේ හිටියා. ගිය සතිය අපි පන්සල් වලට ගියා. පන්සල් වලදීත් අපිට මේ ගුවන්විදුලි ගැනත් විවිධ දේ ගැන අපේ අසන්නන් සමග කතා කරන්නට අවස්ථාව ලැබුණා. රංජිත් සමහර විට ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නට ඇති.
2: ඇත්තටම මගේ සතියන්තේ නම් පොඩ්ඩක් දුක්බර අවස්ථාවකට තමයි සහභාගී වෙන්න උනේ. ජගත් මතක් කරපු එක හොඳයි. මේ මෙල්බන් අපි අතර හිටපු සිංහල පාඨශාලා ගුරුවරියක් භද්‍රකාරිය සම් නැති වෙලා ඒ අවමංගල්‍යයට සහභාගී වෙන්න ගියා. ඒක නිසා ඒ ඇරෙන්න වෙන වැඩකට යන්න උනේ නැහැ. ඉතින් අවමංගල්‍යෙදී අපි දන්න කියන අය හමු වුණා. ඒ වුණාට ඉතින් ඒ කතාබහ ඔක්කොම ඇගේ චරිත කතාව ගැන තමයි ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂාව උගන්වන්න ගත්ත උත්සාහය, ඒ වගේම බුද්ධාගම සිලබස් එක හරි ගස්සන්න හදපු උත්සාහය, ඒ වගේ දේවල් ගැන තමයි අපි කතා බහ කරන්නේ.
1: ඔව්, ඇත්තටම අපේ සමාජයේ පුරෝගාමී මෙහෙවරක් කළ විවිධ පුද්ගලයන් අපේ අතරින් වෙන්ව යන එක අතකින් සමාජයට ලොකු පාඩුවක්. හැබැයි ඒ අය පිළිබඳ මතකය අපේ හිත්වල හැමදාමත් තියාගන්නට ඕනේ රංජිත්. මොකද ඒ අය තමයි මේ සමාජයේ මේ තත්ත්වයට ගොඩනගන්නට අපට උදව් කළ අය, අතහිත දුන්න අය, වෙහෙස මහන්සි වෙච්ච අය. ඉතින් ඒ අය පිළිබඳ මතකය අපි සදා හැමතිස්සෙම රැකගන්නට ඕනේ. ඒකම අර පන්සල් වලට ගිය නිසා පසුගිය සතියේ වෙසක් සතියේ හැම පන්සලකමයි උත්සව තිබුණා. විවිධ ක්‍රියාකාරකම් දකින්නට ලැබුණා රංජිත්. මගේ හිතගිය ක්‍රියාකාරකමක් තිබුණා පසුගිය සතියේක. අපි පාරමිතා බෞද්ධ විහාරයට ගියා ගිය පහුගිය සතියන්තේ. කුඩා දරු දැරියන් පිරිසක් ලස්සනට භක්ති ගීත කිව්වා. මම උත්සාහ කළා ඔවුන්ගේ භක්ති ගීත ගායනය පුළුවන් නම් පටිගත කරගෙන එන්නට. නමුත් මට හැකියාවක් ලැබුණේ නැහැ ඒක ලබා ගන්නට. නමුත් අසන්නට අසාගෙන ඉන්නකොට ලොකු සතුටක් දැනුණා. මොකද අවුරුදු 5, 6, 7, 8 පුංචි දරු දැරියන් පිරිසක් භක්ති ගීත ගායනා කරනවා ඇසුනහම. ඉතින් ඒ වගේ අත්දැකීම් දැක ගන්නට මේ සමාජයේදී අපිට ලැබෙන එකත් ලොකු සතුටක් ලැබෙන දෙයක්. මොකද අපේ දෙවන තුන්වන පරම්පරාවල් මේ වගේ ගොඩනැගීගෙන එනකොට ඒක අපේ හිතවලට සතුටක් ලබා දෙන කාරණයක් නිසා.
2: ඇත්තටම මේ පොඩි දරුවෝ මේ සිංහලෙන් කතා කරනකොට හරි ලස්සනයි, අහගෙන ඉන්නම හිතෙනවා. හරිම හුරුබුහුටි, ඒක අමුතුම විදියකට තමයි උන් කතා කරන්නේ. අපි ඕස්ට්‍රේලියානු මේ ඇක්සන්ට් එකක් දාලා සිංහලත් කතා කරලා ගෙදර අම්මල තාත්තල කතා කරන විදියට කතා කරාම ඉතින් පොඩි ළමයි භක්ති ගීත කියනකොට ඊටත් අපූර්වී ජගත්
1: මතයක්. රංජිත් වගේ පොඩි ළමයි කතා කරනවා දකින්න කොටත් සතුටක්. ඔවුන් සිංහලෙන් භක්ති ගීත කියනක ආසන කොටත් ඒනත් වඩා සතුටක් දැනෙනවා. මොකද ඔවුන් ලස්සට කියනවා. ඉතින් අපි අද වැඩසටහන තුළ නොයෙකුත් දේවල් ඔබ සමග කතා කරන්නට බලාපොරොත්තු වෙන්න ඉන්නවා. රංජිත් වීරසිංහ, සාලිය ගලප්පති, රොෂාන් මිහිඳු කුලසූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ.

0: සමන් ලෙනින් මේ අපේ මෙල්බන් අසන්නත් නතර බොහොම ජනප්‍රිය ගායකයෙක් මේ සමන් ලෙනින්ගේ අලුත්ම ගීතය ටිකක් අහගෙන ඉන්නකොට ටිකක් නටන්නත් හිතෙනවා වගේ මේ පැදුරු සාජ්ජිකුත්
1: අතර ගිමතිති රංජිත් පොඩ්ඩක් නැටුවත් එක
0: මේ පැදුරු සාජ්ජක නිකන් ස්වරූපයක් තියෙනවා මේ සින්දු අහගෙන ඉන්නකොට ඊට පස්සේ මේ සර්පිනාව සර්පිනාව ඩොලක්කිය ඒ දෙක තමයි ඇහෙන්නේ ඉතින් අපි මේ පර්ණ නාඩගම් සම්ප්‍රදායෙත් වගේ ටිකක් පොඩ ගීතයකින්
1: ඔව් පැහැදිලිවම
0: ඔව් ජගත් මොකද හිතෙන්නේ ගීතය ගැන නැත්නම්
1: නෑ ඇත්තටම සමන් ලෙනින් හැමතිස්සෙම උත්සාහ කරනවා මේ වගේ අලුත් ආරක කියන්නේ වෙනස් විදියක ගීත නිර්මාණය කරන්නට මොකද මමත් ඔහුට ගීතයක් ලියලා තිබෙන නිසා මම ඊගෙන හොඳට දන්නා ඔහුගේ හැකියාවන් පිළිබඳව ඔහු හැම විටම උත්සාහ කරන්නේ මේ වෙනස් විදිහක නිර්මාණයක් කරන්නට. එතෙන්දී ඔහු හැම විටම උත්සාහ කරනවා අපේ සම්ප්‍රදායික නාද තාලවල රැඳී සිටින්නට. ඔබ කිව්වා වගේ අර ඩොලක්කිය, සර්පිනාව, මැන්ඩලීනිය වගේ භාණ්ඩ ඔහු හොඳට පාවිච්චි කරනවා තමන්ගේ නිර්මාණවලදී. ඉතින් ඔහු ඉඳලා හිටලා තමයි නිර්මාණ කරන්නේ හැමදාම නිර්මාණ කරන්නේත් නැහැ. ඉඳලා හිටලා කරන ඔහුගේ නිර්මාණ ඉතා ජනප්‍රිය වෙනවා.
0: ජගත් අපි මේ තව ගීතයක් අහලම අපි මේ කතාව ඉදිරියට කරගෙන යමු.

0: රජාට අඳින ගීතය ගායනා කරේ රිද්ම විරවර්ධන එක සංගීතය චරිත අත්තලගේ රැජිනිට ඇන්දා අමයන්දා උත්පල මේ ජගත් වැඩිය කැමති රැජිනිට අඳින්නද රජාට අඳින්න
1: මම කැමති නෑ ওই දෙකටම අඳින්න මම කැමති සාමාන්‍ය මිනිස්සෙක් වගේ ඉන්න
0: හැබැයි මේ නව පරපුරේ මේ ගායක ගායිකාවන් තුම්පලකගේ ගීත තමයි අපි පටන් ගත්තේ සමන් ලෙනින් ඊට පස්සේ රිද්ම විරවර්ධනගේ අමයන්ද උත්පලාගේ මේවා තාමත්ම ජනප්‍රිය වෙච්ච ගීත ලංකාවේ හැබැයි මේ ගීත තුනේම එක සම්ප්‍රදායක් තියුණා අපේ නාඩගම් කලාවේ සම්ප්‍රදාය ඒ විදිහටම නාඩගම් ගීත රටාව ඒ විදිහටම තියෙනවා දැක්කා ඒ ඒ සංගීතයේදී අවසාන ගීතයේ පොඩක් සංගීතය පොඩක් වෙන විදිහකට අද්දදාය බැලීම් කරලා තියුණා ජගත් කොහොමද හිතෙන්නේ මේ ගීත තුන එක පොකුරක් විදිහට දැක්කාම
1: ඔව් ඇත්තටම එකත් අපි හරි පොහසත් සංගීත රටාවක් අපිට තියෙනවා අපි හැම විටම හිතන්නේ නැහැ අපි අත අපි ළඟ තියෙන මේ සම්ප්‍රදාය අපි කොයිතරම් දුරට පාවිච්චි කරන්නට පුළුවන්ද කියන එක බොහෝ දෙනෙකුට ඒක දැනෙන්නේ නැහැ අපි ළඟ තියෙනවා විවිධාකාර වූ සංගීත සම්ප්‍රදාය නමුත් මේ එක එක සංගීත සම්ප්‍රදාය අපි කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන නැත්නම් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක ගැන බොහෝ අය හිතන්නේ නැහැ ඉතින් උදාහරණ වශයෙන් ඔය මුලින්ම ගිය ගායනා කළ සමන් ලෙනින් බොහෝ විට උත්සාහ කරනවා අපි දකිනවා මේ විවිධ වූ ලංකාවේට ආවේණික වූ සංගීත සම්ප්‍රදාය ඇත්තටම ඉතින් නාටකම් සංගීතය වුණත් ලංකාවට ආවේණිකයි කියලා කියන්නට බෑ නමුත් ඒව පෝෂණය වුණේ ලංකාවේදී ඉතින් අපේ සංස්කෘතිය තුළ අපේ සමාජ සත්තාව තුළ පෝෂණය වෙච්ච සංගීතාංග මේවා ඉතින් ඒවා පාවිච්චි කරලා හොඳ නිර්මාණ කරන්නට පුළුවන් කියන එක මං හිතන්නේ අපේ නිර්මාණකරුවන් නිතරම හිතන්නට ඕනි දෙයක්
0: ඕජගත ඒ වගේම මේ පද රචන වල දැන් මේ නාඩගම් සම්ප්‍රදායේ ගීත එකම නාඩගම් මතක් කරද්දිම මේ පද වල තියෙන පොඩි උපහාසයක් යටින් යන යටි පෙළක් තියෙනවා. ඉතින් අපිට ටිකක් ඒක ගැඹුරින් ඒක සින්දු ඒකේ ගීත රචනය දිහා බැලුවාම හිතා ගන්න පුළුවන් දැන් ඔය නාඩගමේ රජාට ඇඳපු එකේ ඉතින් අජාසත් විදියට නටනකොට යාට ආලි බඳී කියලා තමයි කියන්නේ මේ ඉතින් අර එතන තියෙන පොඩි උපහාසයක් තියෙනවා සමාජ දිහා ටිකක් උපහාසිනුත් බලනවා මේක හිත අපේ අපිට උරුම අපේ සංගීතයත් එක්ක අපිට අතීතයේ ඉඳලා ආපු මේ සංගීතයත් එක්ක අලුත් අත්දැකීම් වලින් ජගත් කිව්වා වගේ ගොඩක් කරන්න පුළුවන් බවට හොඳ උදාහරණයක් තමයි මේ ගීත තුනමට.
1: පැහැදිලිවම රංජිත් කිව්වේ දේ හරියටම හරි. අපිට අත්හදා බැලීම් කරන්න පුළුවන් මානයක් තමයි ඒක. ඒ වපසරි අපි පාවිච්චියට ගන්නට ඕනේ කියන එක තමයි මටත් හැමතිස්සෙම හිතෙන්නේ. ඉතින් ඒකේ අර පොඩි නැවුම් බවකුත් තිබෙනවනේ අපි හැමතිස්සෙම ඇන ඒකාකාර බටහිර සංගීතය හරි නැත්නම් හින්දුස්ථාන් සංගීතයට හරි ගැති නොවි වෙනත් ආකාරයක සංගීත සම්ප්‍රදායක් පාවිච්චි කරන්නට පුළුවන් නම් ඉතින් මං හිතන්නේ ඒක ලොකු දෙයක්. ඉතින් ඒ ගැන අපේ සංගීතඥයන් හිතා බලන්නට ඕනේ කියලා නැවත නැවත අපි කියන්නට කැමති රංජිත්.
0: ඔව් ඇත්තටම මේ ගීතවල තියෙන ඒ රසය සංගීතයත් එක්ක අපිට යනවා අපි අර නාඩගම් කලාවට ගියහම ඒක යම්කිසි මේ අතීතයේ කොහේ හරි තැනකට අපි අරගෙන යනවා අපි බලපු එක නාඩගමකට හරි එහෙම නැත්නම් ගොඩාක් පරණ සින්දුවකට හරි මොනවා හරි තැනකට අපි අරගෙන ගිහිල්ලා ඉතින් එතන අපිව නතර කරනවා ඊළඟ පස්සේ එතන ඉඳලා අපි ආපහු මෙතෙන් අපි අපේ ලෝකයට ආපහු අරගෙන යනවා මේවා අපූර්ව ගීත ඒ අතරේ අපි තව අපූර්ව ගීතයක් අහලම ඉතුරු ටික වැඩසටහනට යමු

0: ගීතේ ගායනා කළේ සෝමසිරි මැදගෙදර තරුණ සේවා සභාවෙන් නැවිත් අපේ හදවත් දිනාගත් ගායකයා.
1: මීරියාවක සිරියාව FM 88.6
2: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
1: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
3: අයුබෝවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක් මිහිර ඔස්ට්‍රලයානු දේශවය ප්‍රෘත්ති සමකින් මම රොෂාන් මිහිදු කුලසූරිය. ඉන්දන මිල ඉහළයාමත් සමඟ බටහිර ඔස්ට්‍රලියාවේ රෝයල් ඔටෝමොබයිල් ක්ලබ් හිසිදු කළ නව සමීක්ෂණයකින් බටහිර ඔස්ට්‍රලියාවේ රියදුරන්ගේ ගමන් රටාව වෙනස් වී ඇති බව හෙළිවෙ තිබෙනවා. සමීක්ෂණයකට අනුව බොහෝ දෙනා අනවශ්‍ය ගමන් සීමා කරමින් ඉන්ධන පිරවීමට මිල අඩුවන දිනයන් තෝරා ගැනීම සහ එදින ගමන් පහසුකම් සැලසීම වැනි ක්‍රියා සිදු කරන බවයි හෙළිවෙ තිබෙනවා.

0: සමික්ෂණයේදී 30කට ආසන්න පිරිසක් වැඩිපුර ඇවිදීම හෝ බයිසිකල් භාවිතා කර ආරම්භ කර ඇති අතර 26ක් පොදු ප්‍රවාහනයේ භාවිතා වැඩිවීම ඇති බවයි සඳහන් වන්නේ. තවත් 70ක් පවසන්නේ ඉන්ධන වියදම් දරා ගැනීමට අපහසු වීම හේතුවෙන් වෙනත් වියදම් කපා හැරීමට සිදුව ඇති බවයි. මේ අතර බටහිර ඕස්ට්‍රේලියා රාජ්‍ය විසින් දුන් ෆුවෙල් වොච් නීතිය ක්‍රියාත්මක වී ඇති අතර ඉන්ධන මිල පිළිබඳව වැඩි විනිවිද භාවයක් ලබා දීම එහි අරමුණු බවයි සඳහන් වන්නේ. මෙම නව නීති කඩකරන ඉන්ධන අරදිකරුවන්ට ඩොලර් 4000 දක්වා දඩ නියම කළ හැකි බවයි සඳහන්. ඔස්ට්‍රේලියාව තුල වෘත්තීය සංගම් විසින් සතියේ දින 4ක සේවා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරමින් රටේ සේවා සම්බන්ධ නීති හා ප්‍රතිපත්ති සංශෝධනය කිරීම සඳහා යම් බලපෑමක් කරමින් සිටින බව වාර්තා වෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ රජය විසින් සැලසුම් කර ඇති විශාල සේවා ප්‍රතිසංස්කරණ සාකච්ඡා පසුවිමක් මාධ්‍යයේ. ඒ අනුව සතියකට දින 4ක් පමණක් වැඩ කරන පද්ධතියක් හඳුන්වා දීමටත් සේවකයන්ගේ වැටුප් හෝ අයිතිවාසිකම් අඩු නොකරන ඒ ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කරන බව සඳහන්. වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ නවීන තාක්ෂණය ඩිජිටල්කරණය සහ වැඩ කාර්යක්ෂමතාවය ඉහළ යාම හේතුවෙන් දීර්ඝ කාලයක් වැඩ කිරීමට අවශ්‍ය නොවන බවයි. එමෙන්ම මෙමනි ක්‍රමයක් මගින් සේවකයන්ගේ මානසික සෞඛ්‍ය, පවුල් ජීවිතය සහ සමස්ත ජීවන ගුණාත්මක භාවය වැඩි දියුණු කළ හැකි බවද ඔහු අවධාරණය කළා. කෙසේ වෙතත් ව්‍යාපාරික කණ්ඩායම් මෙම යෝජනාවට දැඩි විරෝධය පළ කරමින් පෙන්වා දෙන්නේ රාජකාරී සිදුකරන දිනගණන අඩු කිරීම නිෂ්පාදන ඵලදායිතාවයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි. එමෙන්ම ව්‍යාපාරික වියදම් ඉහළ යාම සේවා පැය පාලනය ගැටලු සහ සේවා සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අභියෝගයද මතුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙම යෝජනාවට අමතරව රාජකාරී සිදු කරන කාලය පිළිබඳවද සීමා අතිරේක සේවා නීති සහ සේවක අයිතිවාසිකම් පිළිබඳව ශක්තිමත් කිරීම වැනි කරුණුද මෙම ප්‍රතිසංස්කරණ සාකච්ඡාවලදී අවධානයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ. මෙම ක්‍රියාත්මක වූහොත් නව සේවා සංස්කෘතියක් ඇතිවිය හැකි බවත් එය ලෝකයේ පුරාදරටමත් පරීක්ෂා කරමින් පවතින බවත් රාජකාරී කිරීමේ ආකෘතිවලට අනුකූල වන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. යනුව මෙම යෝජනාව පිළිබඳව අවසන් තීරණය රජය වෘත්තීය සංගම් සහ ව්‍යාපාරික පාර්ශ්ව අතර ඉදිරියේදී පැවැත්වන සාකච්ඡා මත රඳා පවතින බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව පුරා AI තාක්ෂණයෙන් යුතු මාර්ග ආරක්ෂණ කැමරා හඳුන්වා දීමත් සමග විශාල දඩ මුදල් සංඛ්‍යාවක් නිකුත් වී ඇති බව වාර්තා වෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙම කැමරා ආරම්භ කළ පසු වෙස්ටර්න් ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පමණක් දඩ 184,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කර තිබෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2024-25 කාලය තුළ දඩ 130,000කට වැඩි ප්‍රමාණයක් නිකුත් වී ඇති අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 2024 වසරේ තුළ දඩ 114,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිම විවේචන එල්ලවන්නේ දඩ මුදල් ප්‍රමාණය ගැනයි. වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවේ සීට් බෙල්ට් නීති උල්ලංඝනය කිරීමකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 550ක සහ පොයින්ට්ස් 4 දක්වා දඩ නියම පවතිනවා. නැවත නැවත වැරදි සිදු කළහොත් මෙම දඩ මුදල් ඉක්මනින් ඉහළ යා හැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ. උදාහරණයක් ලෙස සීට් බෙල්ට් එක්ස්ටෙන්ෂන් එකක් තිබූ රියදුරුකට වාර ගණනාවක් වැරදි හේතුවෙන් ඩොලර් 20,000කට ආසන්න දඩ මුදලක් නිකුත් කර තිබෙනවා. දඩ අභියෝග කළ වුවද එම ඇපියල් ක්‍රියාවලිය පහසු සහ සාධාරණ යන්න පිළිබඳව ප්‍රශ්න මතුවී ඇති බවයි සඳහන් වන්නේ. මෙම AI කැමරා පද්ධතිය ක්‍රියා කරන ආකාරය නම් මාර්ග අසල ඇති කැමරා මගින් ලබාගත් පින්තූර කම්පියුටර් විෂන් තාක්ෂණයෙන් විශ්ලේෂ කිරීමයි. පළමුව AI සොෆ්ට්වෙයා මගින් සීලු පින්තූර පරීක්ෂා කරන අතර වරදක් නොපෙනෙන පින්තූර ස්වංක්‍රීයව මකා දමන අතර සැක සහිත වරදක් තිබේ නම් මෙම පින්තූර මිනිස් පරීක්ෂාවකට යොමු කර පසුව දඩ පතුරුකා නිකුත් කරනු ලබනවා. සංචිත බැංකුව මෙම වසරේ තුන්වන වරටත් පොලි අනුපාතය 0.25කින් ඉහළ තමා තිබෙනවා. යනුව නිල කෑෂ් රේට් අගය 4.35 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ කෑට්ස් කට්ස් කිරීමට පෙර පැවති මට්ටමට නැවත පැමිණෙන තිබෙනවා. ඉහළ යන උද්ධමනය ඉන්ධන මිල අර්බුදය සහ ගෝලී ආර්ථික අවිනිශ්චිතතාවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම පොලි අනුපාත වැඩිවීම නිසා නිවාස ණය ගැනීමත් සහ කුඩා ව්‍යාපාර මත තවත් මූල්‍ය පීරණයක් එල්ල විය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා. RBA අද දහවල් පොලි අනුපාතය තීරණය කිරීමට සූදානම් වෙදී එය තවත් ඉහළ නොදැමිය යුතු බවටයි ආර්ථික විශේෂඥයන් කිහිප දෙනෙකු අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණේ. වෙළඳපොළ සහ ප්‍රධාන බැංකු තවත් රේට් හයික් එකක් අපේක්ෂා කළද ගෘහස්ථ පීඩනය සහ මූල්‍ය අවපාත අවධානම හේතුවෙන් හෝල් කිරීමට වඩා සුදුසු බවත් අදහස් පළ වී තිබුණා. රෝයි මෝගන් ආයතනය අනතුරු බැංගුවේ තවත් පොලි අනුපාත වැඩි කිරීමක් සිදු බොහෝත් වඩාත්ම වරදක් වන අතරට රට අවපාතයකට ඇද දැමීමට හැකියාව තිබෙන බවයි. ෆයින්ඩ සමාගමේ සමීක්ෂණයකට අනුව තවත් කෑෂ් රේට් අගය සිදු බොහෝත් මෝගේජ් හෝල්ඩර්ස් ලක්ෂයකට අධික පිරිසක් ණයගැවීමේ අර්බුදයට ලක්විය හැකි බවටයි කියා සිටියේ. ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් ආයතනයේ ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ එක පොලි අනුපාත වැඩිවීමකින් සාමාන්‍ය ණය ආපසු ගෙවන්නන්ට මාසයකට ඩොලර් 120ක් පමණ එකතු විය හැකි බවයි. විශේෂඥයන් අනතුරු අඟවන්නේ ඉන්ධන අර්බුදය ප්‍රවාහනය ආහාර ඉදිකිරීම සහ නිෂ්පාදන වියදම්වලට දීර්ඝකාලීන බලපෑම් ඇති කරනු ලබන බවයි. රජය ගන්නා බදු තීරණයට පෙර මැතිපුරණයේ පොරොන්දු වලට වඩා ආර්ථික අවශ්‍යතා අනුව නිවැරදි යුතු බව ෆෙඩරල් ට්‍රෙෂරර් ජිම් චාමර්ස් පවසනවා. ඉදිරි ෆෙඩරල් බජට් එකට පෙර බදු ප්‍රතිසංස්කරණය ගැන සාකච්ඡා සහ දේශපාලන විවාද උණුසුමින් පවතින මොහොතක ඔහු මෙම අදහස් පළ කළා. චාමර්ස් පවසන්නේ ආර්ථික තත්ත්වය ජනතාවගේ ජීවන වියදම් සහ පරම්පරාතර වෙනස්කම් සැලකිල්ලට ගනිමින් නිවැරදි බදු තීරණ ගැනීම අත්‍යවශ්‍ය බවයි. නමුත් විපක්ෂයේ පවසන්නේ මැතිවරණ පොරොන්දු වෙනස් කිරීම හෝ ආපසු හැරවීම චන්දදායක විශ්වාසයට හානිකරව ඇති බවයි. කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉදිරි අයවැය සහ එක සමහර බදු ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදුවේ හැකි බවයි. වික්ටෝරියාවේ පාසල් ගුරුවරුන් ඔවුන්ගේ ගැටුම් පිළිබඳව රජය සමග පැවැත්වෙන සාකච්ඡාවල සිදු වූ ප්‍රගතිය හේතුවෙන් මේ සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජන මාලාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ ගුරු වැටුප් වැඩි කිරීම සහ සේවක තත්ත්වය වර්ධනය කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියන් එඩියුකේෂන් යුනියන් සහ රාජ්‍ය අතර පවතින කිවිසුම් සංසන්දනවල ඉදිරි ගමනට ලෙසයි සංගමය හඳුන්වන්නේ. කෙසේ වෙතත් ගුරුවරුන් දැනට සිදු කරන වෙනත් ක්‍රියාමාර්ග කිහිපයක් තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඒ අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ ඊමේල් වලට පිළිතුරු නොදීම ශිෂ්‍ය වාර්තාවල ලිඛිත අදහස් පළ නොකිරීම සහ රාජ්‍ය මන්ත්‍රීවරුන්ගේ පාසල් සංචාරය සීමා කිරීම ඇතුළත් වනවා. කෙසේ වෙතත් අධ්‍යාපන ඇමති බෙන් කැරොල් පවසන්නේ වැඩවර්ජනයේ අත්විටුවීමට සාකච්ඡා හොඳ මට්ටමක යන බව පෙන්වා දීමක් බවයි. මෙල්බන් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් මෙල්බන් මැයි දිනය පෙළ පාලියට සහභාගි වුණා. වික්ටෝරියා වෘත්තීය සමිතිය එකමුතුව සහ මෙල්බන් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරත්වය ජාත්‍යන්තර කම්කරු දින රැලියට එක් වූ වගයි. කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සහ සුබ සාධනය උදෙසා ජාත්‍යන්තර කම්කරු දිනය නිමිති කරගෙන මෙල්බන් නගරයේ සංවිධානය කළ පෙළ පාලියට වික්ටෝරියා වෘත්තීය සමිතිය එකමුතුව සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ මෙල්බන් කමිටුවට එක් වුණා. මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියාවේ වාමවාදී ප්‍රගතිශීලී දේශපාලන සංවිධාන නියෝජිත කරමින්ද සහෝදරත්වය සහභාගී වුණා. ඒ පුතත් සමගින් අදට නියමිත ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිවාපනවා. හමුවෙමු ළමන ගහරුවතත් හරියටම රාත්‍රී 8:30ට.
1: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය. ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක්මිහිර
2: ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන්න හිතන බොහෝ පිරිස් ඉන්නවා. ඔවුන් අතර අපේ දෙමව්පියෝ, ඒ වගේම අපේ හිතවත් අය, ඒ වගේම ලංකාවේ ඉඳලා මෙහෙ ඇවිල්ලා රැකියාවක් කරන්න හිතන අය, ඒ වගේම ලංකාවේ ඉඳලා ඇවිල්ලා අධ්‍යාපනය ලබන්න හිතන අය ගොඩක් ඉන්නවා. ඉතින් මේ අයට බලපාන ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද ඕස්ට්‍රේලියාවට එන්න වීසා එකක් ලබා ගන්න කියලා. එතකොට දැන් අපි බොහෝ කාලයකට කලින් මේ ඕස්ට්‍රේලියාවට ආවහම ඒ කාලේ තිබිච්ච නීති රීති නෙමෙයි දැන් අද තියෙන්නේ. එතකොට මේ නීති රීති වෙනස් වුණාම මේ වෙනස් වෙන නීති රීති අපි එච්චර උනන්දුයෙන් හොයලා බලන්නේ නැහැ. ඉතින් අපිට වෙලාවකුත් නැහැ. ඉතින් කවුරු හරි ලංකාවේ කෙනෙක් අපිට කතා කරලා ඇහුවාම ඉතින් මේක ගැන අපිට පැහැදිලි කිරීම කරන්න අමාරුයි. අපි හිතුවා ජගත් මේ ලක්මිහිර අපේ වගකීමක් විදියට අපේ අසන්නන්ට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා. ඉතින් ඒක නිසා අද මේ වැඩසටහන ඉඳලා අපි ඉදිරියට වැඩසටහන් කීපයක්ම අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න හිතාගෙන ඉන්න අපේ නෑදෑ හිතවිතුන්ට දරුවන්ට කොහොමද මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ වැඩසටහන් මාලාවට අපිත් සමග එකතු වෙනවා. අපි ආදරයෙන් පිළිගන්නවා ලක්මිහිර මැදිරියට මදු වර්ණකුලසූරිය. ආයුබෝවන් මදු.
3: ආයුබෝවන්.
2: මදු, දැන් අපිට මේ ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන වීසා එක එක වර්ග තියෙනවා. අපි හිතුවා මුලින්ම මේ ශිෂ්‍යයන් කොහොමද ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන්න ඕන කියලා. දැන් ශිෂ්‍යයන්ට එනකොට වීසා එකක් ලබා ගන්න නම් මෙහෙ කොහේ හරි අධ්‍යාපන ආයතනයක අධ්‍යයනය ලබන්න ඕනේ. එතකොට මේ ශිෂ්‍යය සමහර විට විශ්වවිද්‍යාල ශිෂ්‍යය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වික්ටෝරියානු පාසලක ඉගෙන ගන්න එන ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් හදාරන්න එන ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්මික අධ්‍යයනයක් ලබන්න එන ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ අය ඕස්ට්‍රේලියාවට එනකොට සම්පූර්ණ කරන්න ඕන කටයුතු ගොඩක් තියෙනවා. පිළිවෙලට පටන් ගත්තොත් කොහොමද මේ ක්‍රියාවලිය පටන් ගන්නෙ මදු?
3: ඇත්තටම පළවෙනිම ඔස්ට්‍රේලියාවට අපි ස්ටුඩන්ට් වීසා, එහෙම නැත්නම් ශිෂ්‍ය වීසා යටතේ අයදුම් කරන අයදුම්කරුවෙක් නම් ප්‍රධානම දේ තමයි ඒ තමන් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන අධ්‍යයන පාඨමාලාව පිළිබඳව හොඳට හොයලා බලලා ඒ අදාළ අධ්‍යාපන ආයතනයකින් ඒ සම්බන්ධව අපි කියන ඔෆර් එකක් ඔෆේකක් ලබාගෙන ඉන් පස්සේ ඒකට අපි කියනවා COE, confirmation of enrollment. ඒ කියන්නේ ඒ තමන් අධ්‍යයනය කරන්න සූදානම් වෙන අධ්‍යයන පාඨමාලාවේ confirmation එකක් ලබා ගන්නට ඕනේ.
2: පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕන. එතකොට මේ වික්ටෝරියාවල එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ තියෙන ඕනම අධ්‍යාපන ආයතනයකට එන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක රජයේ පිළිගත් ආයතන විතරද එන්න පුළුවන් වෙන්නේ තියෙන්නේ?
3: පිළිගත් ආයතන විතරයි. ඇත්තටම මේ confirmation of enrollment නිකුත් කරන්න පුළුවන් වෙන්නේ ඒ ලියාපදිංචි ඒ අදාළ තත්ත්වය accreditation මේ ලබාගත්තු ආයතනවලට විතරයි. මේ අමතරව අපි හිතමු ඔබ කලින් කිව්වා ඔස්ට්‍රේලියාවේ විදුහලකට පාසල් අධ්‍යාපනය ලබන්න එනවා කියලා. පාසල් අධ්‍යාපනය ලබන්න එනවා වුණත් හැම පාසලකටම බෑ. ඒ සම්බන්ධව ලියාපදිංචි වෙච්ච වෙනම පාසල් තිබෙනවා. ඒ පාසලකින් විතරයි ඒ ඇරයුම සහ ඒ අදාළ කඩදාසි සහතික ලබා ගන්නට පුළුවන් වෙන්නේ.
2: දැන් ඊට පස්සේ මේ සහතිකේ අරගත්තයින් පස්සේ දැන් ඒක අරගෙන කෙලින් වෙන්න බෑනේ. ඊට පස්සේ වීසා එකක් අරගන්නත් ඕන. කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ?
4: ඊටත් කලින් මදු මම පොඩක් බාධා කරන්නම්. මේ සහතිකේ ලබා ගැනීම කරන්න ඕනේ පුද්ගලික මට්ටමෙන්ද? එහෙම නැත්නම් වෙනත් ආයතනයක් හරහා ගිහිල්ලාද?
3: ඇත්තටම මේ සම්බන්ධව නියෝජිතයින් ඉන්නවා. ඒ අපි අධ්‍යාපන ආයතනයක් ගැන හිතුවොත් එහෙම උදාහරණයක් විදිහට මොනෑෂ් යුනිවර්සිටි එක ගමු. මේ යුනිවර්සිටි එකට අදාළව පාඨමාලා වලට රෙජිස්ටර් වෙන්න ඒ සම්බන්ධව නියෝජිතයින් ඉන්නවා. ඒ නියෝජිතයින් හරහා ඔබට පුළුවන් මේ පාඨමාලාවකට ලියාපදිංචි වෙන්නට. සමහර විට ඩිරෙක්ට් ඒ කියන්නේ රෙජුමත් සමහර ආයතන සමග සම්බන්ධ වෙලා ඔබට මේ සම්බන්ධව ඒ අදාළ සහතික ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි පාසල් ගැන කතා කළොත් පාසල් සම්බන්ධව ලේඛන ලබා ගන්නට ඕනේ ඔස්ට්‍රේලියාවේ. අපි වික්ටෝරියාව සම්බන්ධයෙන් කතා කළොත් ඒ අදාළ වික්ටෝරියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා.
4: මදු මෙතන අපිට අපි හැමතිස්සෙම අහන දෙයක් තමයි විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යාවෝ එනවා. නමුත් මේ පාසල් වලට එන්නට පුළුවන් ය කියන කාරණය නැත්තම් පාසල් අධ්‍යාපනය ලබන්නට ඔස්ට්‍රේලියාවට එන්නට පුළුවන් ය කියන කාරණය අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නට පුළුවන්ද?
3: ඔව්, දැන් මේ අලුතෙන් බොහෝ අය මේ සම්බන්ධ උනන්දු වෙනවා. මේ දරුවන්ව පාසල් අධ්‍යාපන වයසේ ඉඳලා, ඒ කියන අවුරුදු 18ට අඩු වයසේ ඉඳලා ඔස්ට්‍රේලියාවට එවන්නට උත්සාහ කරනවා. එතනදී පුළුවන් ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනය පටන් ගන්න මම අවුරුදු 7 වගේ ඒ ප්‍රයිමරි එඩ්යුකේෂන් එකේ ඉඳලා ඔබට කැමති නම් ඔබේ දරුවාව ඔස්ට්‍රේලියාව විදුහලකට එවන්නට ඒ අදාළ අයදුම්පත් ඉදිරිපත් කරලා ඇරයුම් ලබාගෙන වන්නට පුළුවන්. මෙතනදී දරුවා බාල වයස් පාටියක් නිසා අනිවාර්යයෙන්ම දෙමාපියෙක් හෝ වගකීම් කෙනෙක් ඒ දරුවා සමග ඔස්ට්‍රේලියාවට එන්නට ඕනේ දරුවාව බලා ගන්නට. එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාවේ අපිට ඥාතියෙක් වෙන්නට පුළුවන්. ඒ ඥාතියෙක්ව අපොයින්ට් කරන්නට ඕනේ බාරකාරයා විදිහට.
2: මදු පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් අපිටම දෙමාපියොත් එනවා කියලා දරුවත් එක්ක ඒ දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවට ආවම ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් කරන්න පුළුවන්කම තියෙනවද?
3: මේක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩාක් අය උනන්දු වෙන්නේ මේ සම්බන්ධව තමයි අපිට ඇවිල්ලා වැඩ කරන්නට පුළුවන්ද කියලා අහනවා. ඇත්තටම ඔබ එන්නේ දරුවව බලා ගන්න. දරුවා බාල වයස්කාරයෙක්. ඉතින් දරුවාගේ වගකීම් සම්බන්ධව දරුවන් සම්බන්ධව ඉතාම ඉහළින් අයිතිවාසිකම් සම්බන්ධව සැලකෙන රටක් විදිහට අපි දන්නවා ඔස්ට්‍රේලියාව. එතනදී ඔස්ට්‍රේලියාව දරුවාගේ ආරක්ෂිතභාවය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරලා ඔබට රැකියාවක් කරන්නට නම් ඉඩ දෙන්නේ නැහැ. ඔබ බාරකාරයා ඔබට නෝ වර්ක් කියන කොන්දේසිය 8501 කොන්දේසිය ඔබේ වීසාව ඒ ඔබ එනවා නම් ඔබ ගාඩියන් වීසා අපි කියන සුදන් ගාඩියන් වීසා කියලා මේ ගාඩියන් වීසා යටතේ ඔබ එනවා නම් ඒ කොන්දේසිය ඔබේ වීසාවට අනිවාර්යයෙන්ම ඇතුළත් කරනවා.
2: ඔව් මදු, දැන් ඊට පස්සේ අපි හිතමු දැන් ශිෂ්‍යයෙකුට මේ ඇප්‍රූවල් එක මෙහි තියෙන අධ්‍යාපන ආයතනයකින් ලැබුණට පස්සේ ඒ වීසා ලබා ගන්න අයදුම් කරන්නත් ඕනේ තනියම කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒකත් ආයතනයක් හරහාද සිද්ධ වෙන්න ඕන?
3: ඔබට තනියම අයදුම් කරන්නටත් පුළුවන්. ඔබ ස්ටුඩන්ට් වීසා ඔස්ට්‍රේලියාවේ අපි සබ් ක්ලාස් 500 මේ සම්බන්ධව හොඳට දැනුවත් නම් ඔබට තනියම අයදුම් කිරීමේ කිසි බාධාවක් නැහැ. හැබැයි ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයර්ස් මේ වීසා සම්බන්ධව ඔබට දෙන වැඩි ඔබට දෙන දැනුවත් කිරීම තමයි ඔබ හැම විටම උත්සාහ කරන්න කියලා. සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරයෙක් හෝ සංක්‍රමණ කටයුතු පිළිබඳව වැඩ කටයුතු කරන ලියාපදිංචි නියෝජිතයෙක් මාර්ගයෙන් ඔබේ අයදුම් පත ඉදිරිපත් කරන්නට ය කියන එක. මොකද එතනදී ඒ අදාළ ඒ වෘත්තිකයෙන් ගන්නවා ඒ සම්බන්ධව අදාළ නියමිත නීති තත්ත්වය. ඉතින් ඔබ ඔබේ මුදල් සහ කාලය සහ ඔබ මේ ලොකු තීරණයක් ගන්නේ ඔබේ ජීවිතය සම්බන්ධවම එතනදී එය ඉතාම වගකීමෙන් ඒ වගකීම දරන කෙනෙක්ට බාර දීම වැදගත් කියලා තමයි ඇත්තටම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාස කරන්නේ.
2: ඒ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ තියෙනවද නම් ලැයිස්තුවක් එහෙම වගකීම දරන්න පුළුවන් කියලා? එහෙම නැත්නම් අපි ඒ වීසා ඉල්ලන කෙනාට මේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා එහෙම හොයාගන්න වෙනවද ඒ වගකීමක් දරා ගන්න පුළුවන් අය ගැන?
3: ඔව්, ඇත්තටම අපි කියනවා මාරා කියන ආයතනයේ තියෙනවා මයිග්‍රේෂන් ඒජන්ට්ස් රෙජිස්ට්‍රේෂන් ඔතොරිටි. මේ ආයතනයේ තමයි සියලුම මේ වීසා සම්බන්ධව වැඩ කටයුතු කරන නියෝජිතයින් ලියාපදිංචි වෙලා ඉන්නේ. ඉතින් ඔවුන් සතුව නම් ලයිස්තුව තිබෙනවා ඔස්ට්‍රේලියාවේ දැනට ඒ අදාළ සුදුසුකම් ලබලා අසම්බන්ධ අධ්‍යාපනයක් ලබලා ඉන්න නීති නියෝජිතයින්ගේ ලයිස්තුව. මෙතනදී මේ නියෝජිතයින් සමහර අය ඔබ බොහොම සැලකිල්ලෙන් බලන්න ඒ ඔවුන්ට අංකයක් ලබා දීලා තිබෙනවා අපි කියනවා මාරා නම්බර් කියලා. ඒ අංකය ඒ අදාළ පුද්ගලයාට තිබෙනවද ඔබ යම්කිසි නියෝජිතයෙක් තෝරා ගන්නවා නම් ඒ පුද්ගලයා දැනටත් ලියාපදිංචි භාවයේ ඉන්නවද? මොකද සමහර විට ඒ සමහර නියෝජිතවරුන්ගේ ලියාපදිංචි තත්ත්වයන් වෙනස් වෙලා තියෙන පුළුවන්, ඔවුන් අවලංගු වෙලා තිබෙන්න පුළුවන්, අපි ඊට පස්සේ සස්පෙන්ඩ් කරලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔබ ඒ සම්බන්ධව ඉතාම හොඳින් සොයා බලන්න මේ මාරා කියන ආයතනයෙන්. ඒ වගේම තමයි මේ සම්බන්ධව වැඩ කටයුතු කරන නීතිඥවරුන් ඉන්නවා. හැම නීතිඥවරයෙක්ම මේ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිය දන්නේ නැහැ. ඒ සම්බන්ධව වැඩ කටයුතු කරන නීතිඥවරුන් ඉන්නවා. ඒ සම්බන්ධව දැනුවත් වෙලා ඔවුන් ඒ සම්බන්ධව ඔබට සහාය දෙන්නේ. එතනදී LPN legal practitioner number කියන ඒ නම්බරය දීලා තියෙනවා ඒ නීතිඥවරුන්ට. ඉතින් ඒ නම්බරය තිබෙනවාද කියලා බලන්න ඔවුන් සම්බන්ධව අපි සොයා බලනවා නම් අපි හිතමු වික්ටෝරියාව තුල කියලා. වික්ටෝරියාවේ ලෝ ඉන්ස්ටිටියුට් ඔෆ් වික්ටෝරියා කියන ආයතනයෙන් සොයා බලන්න පුළුවන්. ඒ වගේම තමයි legal admissions board කියන ආයතනෙන් මේ වගේ ආයතන වලින් අපිට සොයා බලන්නට පුළුවන්.
2: ඔව් ශිෂ්‍යයන් විදියට ලංකාවේ ඉඳලා

0: කරන්න පුළුවන්ද?
1: ඔව් ඇත්තටම පුළුවන්. දැන් බොහෝ අය හිතන්නේ පළවෙනි වාරිකය පළවෙනි කෝස් ෆී එක ඒ ටර්ම් එකේ කෝස් ෆී එක අපි ගෙවන්න පුළුවන් නම් අපි ඒකට මුදල් ලෑස්ති කරගන්නවා නම් ඔන්න අපිට ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් කියලා. ඇත්තටම මේක ඊට වඩා බරපතල තීරණයක් ඔබ ගන්න. මොකද අපිට බොහෝ විට අපිට අපි සේවාදායකින් හම්බෙනවා ඔවුන් මේ මුල් මුදල ලෑස්ති කරගෙන ඒක ගෙවලා ඔස්ට්‍රේලියාවට එනවා. ඊට පස්සේ ඔබ කියනවා වගේම ඇත්තටම ඉතාම විශාල මුදලක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සම්බන්ධව ගෙවන්නට ඕනේ. ඉතින් අපි උදාහරණයක් විදියට හිතුවොත් අපි ඔය කතා කරා ඔස්ට්‍රේලියාවේ පාසලකට එනවා නම් එතනදී සමහර වෙත ඔබ අපි හිතමු ග්‍රේඩ් 7 8 වගේ වසරවල නම් අවුරුද්දකට කෝස් ෆී එක අවුරුද්දකට සමහර වෙලාවට ඩොලර් 25000ක් 30000ක් විතර වගේ මුදලක් යනවා. ඉතින් උසස් අධ්‍යාපන ආයතන ඊට වඩා තව වැඩි. ඉතින් මේ මුළු මේ සියලුම මුදල් ඔබට වියදමක් විදිහටයි තියෙන්නේ. ඒ මුදල් ඔබ සතුව තියෙන්නටත් ඕනේ. ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණාට පස්සේ වැඩ කරන වයසේ නම් අවුරුදු 16ට වැඩි අයට අපිට ලැබෙනවා සති දෙකකට පැය 48ක කාලයක් වැඩ කරන්නට ශිෂ්‍යයින්ට. ඉතින් වැඩ කරලා මුදල් හොයන්නට පුළුවන් බොහෝ අය ඒ දෙසිත කරනවා. ඉතින් මහන්සි වෙලා වැඩ කරන්නට වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ට ඔස්ට්‍රේලියාවට පෙන්වන්න ඕනේ ඔබ ආයුධපත ඉදිරිපත් කරද්දී ඔබට පුළුවන් කියලා ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ජීවන වියදම අපි කියන ඇනුවල් ලිවින් කොස්ට් එක මේ දැන් අද කතා කරන මොහොත වෙද්දී ඕන් අගය කරලා තියෙනවා ඔස්ට්‍රේලියානු ඩොලර් 29710කට. එතකොට ඔබ පෙන්වන්නට ඕනේ ඔස්ට්‍රේලියාවට එනවා නම් මට තනි පුද්ගලයෙක් නම් ඉන්නේ මට 29710ක් මගේ සතුව තියෙනවා මේ අවුරුද්දට ජීවත් වෙන්නට මුදල කියන එක. ඒ වගේම ඔබේ කලාත්‍රය ස්පවුස් එනවා නම් පාර්ට්නර් එනවා නම් එතනදී අමතරව 10394ක මුදලක් පෙන්වන්න ඕනේ. ඒ වගේම තමයි ඔබත් සමග ස්ටුඩන්ට් වීසාවල අපි දන්නවා ස්ටුඩන්ට් එනවා වයිෆ් හරි හස්බන්ඩ් හරි එනවා සමහරක් දරුවෙකුත් එනවා 18ට අඩු දරුවෙක් නම් එතනදී 4449ක් ඔබ පෙන්වන්නට ඕනේ. ඉතින් මේ වගේම තමයි අර විශේෂ සලකා බැලීම් තියෙනවා. ඔබ තනි පුද්ගලයෙක් එක අයදුම් කරුවෙක් නම් එන්නේ මේ මුදලට අමතරව තව බොහෝ දේවල් එකතු කරලා බලනවා ඔස්ට්‍රේලියාව ඔබ අපි කියනවා ෆයිනෑන්ස් කැපැසිටි එක කියලා. මේ ෆයිනෑන්ස් කැපැසිටි එක පෙන්වන්නට ඕනේ එක අයදුම් කරුවෙක් නම් දැනට තිබෙන අගේ හැටියට ඔස්ට්‍රේලියානු ඩොලර් 87856ක් පෙන්නන්නට ඕනේ මං සතුව මේ මුදල් ප්‍රමාණයක් තිබෙනවා. අපි කියනවා ඒක ලික්විඩ් කෑෂ් වලින් පෙන්නන්නට ඕනේ කියලා. ඒ වගේම තමයි ආයතනකරුවන් දෙන්නේ කියනවා නම් 1,2500ක් ඔස්ට්‍රේලියානු ඩොලර් මේ පෙන්නන්නට ඕනේ. මේවා ලොකු මුදල්. ඒ වගේම තමයි ඔබ ලොකු ආයතනපත් ගාස්තුවක් ගෙවන්නට ඕනේ ඔස්ට්‍රේලියාවට. මෙය තුන්ගුණයකින් විතර පහුගිය කාලෙදි වැඩි වුණා. දැනට ඩොලර් 2000ක් වගේ යනවා එක අයදුම් කරුවෙකුට. මේ අමතරව ඔබේ ගුවන් ගමන් ගාස්තු සහ බොහෝ වියදම් තිබෙනවා. ඉතින් ඔබට ලොකු මුදලක් පෙන්වන්නට ඕනේ සහ ලොකු ධාරිතාවක මුදල් ප්‍රමාණයක් පෙන්න අපේ තියාගන්නටත් ඕනේ.
0: මදු දැන් අපේ ඕස්ට්‍රේලියාවේ අපි ඉන්න අය අපි හිතවත්තු ඉතින් සමහරලාට කැමති තමන්ගේ නෑදෑයෙකුට ඒ දරුවෙකුට ගෙන්නගෙන මෙහෙ උගන්වන්න කැමති. එතකොට එහෙම කෙනෙකුට පුළුවන් ද ඔය කියන මුදල මෙහෙ ඕස්ට්‍රේලියානු සල්ලි වලින් පෙන්නලා හරිය තමන් කරන රැකියාවේ ආදායම් මාර්ග පෙන්නලා හරිය ඔවුන්ට මේ ස්පොන්සර්ෂිප් එකක් දෙන්න ඒ වගේ කාරණයක් කරන්න හැකියාව තියෙනවද?
1: ඔව් ඇත්තටම පුළුවන්. ඔබ තව ඔබේ ඥාති දරුවෙකුට ඒ උදව්ව කරනවා නම් එතනදී ඔබට පුළුවන් ඔබ තමයි ස්පොන්සර් වෙන්නේ. එතනදී ඔබේ මුදල් එතනදී ඥාති සම්බන්ධතාවය පැහැදිලිවම පෙන්නන්නට ඕනේ. ඔබේ ආදායම ඔබේ වාර්ෂික ආදායම වෙන්න පුළුවන් මාසික ආදායම වෙන්න පුළුවන් වෙනත් මාර්ගවලින් ඔබ ලබන ආදායම වෙන්න පුළුවන්. ඔබ සතුව තිබෙන සේවින්ස් ඉතිරි කිරීම වෙනට පුළුවන්.

0: මේ දේවල් පෙන්නන්න පුළුවන් මේ මේ මේ මං කියපු මේ මුදල් ප්‍රමාණයන් පෙන්නන්නට. ඒ වගේම තමයි අපි හිතමු ඔබ දරුවාට ඔබේ ගෙදර නවාතැන් පහසුකම් වෙනවා කෑම බීම දෙනවා කියලා. එතකොට අර මං කලින් කතා කරේ ලිවින් කෝස්ට් එක, ඒ ලිවින් කෝස්ට් එක අඩු වෙනවා. එතකොට අපිට අර ලොකු මුදලක් ඒ ලිවින් කෝස්ට් එක පෙන්නන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්ට ඒ සහයෝගය දෙන්නට පුළුවන්.
1: මං හිතන්නේ මදු මේ ක්ෂේත්‍රය ගැන මේ කාරණය ගැන අපට කතා කරන්නට තව බොහෝ දේ තිබෙනවා. අපි කැමති දිගටම සති කීපයක් ඔබත් එක්ක කතා කරන්නට. අපි අසන්නටත් පුළුවන් ඔවුන්ට තිබෙන ප්‍රශ්න, ඔවුන්ට අසන්නට ඇති බොහෝ ප්‍රශ්න මේ කාරණය සම්බන්ධයෙන්. මොකද බොහෝ දෙනෙක් මේක ගැන උනන්දු වෙන නිසා. ඒ නිසා අපි ලබන සතියට අපේ සාකච්ඡාව ගෙනියමු මදු. අද අපේ සාකච්ඡාවට එක්වීම පිළිබඳව නීතිඥ මදු වර්ණ කුලසූරිය ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි.
2: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත්

0: මම හිතන්නේ අපේ අසන්නන්ට පුළුවන් මේ කාරණය සම්බන්ධයෙන් අපි මදුවර්ණ කුලසිරිය සමග කළ සාකච්ඡාවේදී මතු වූ කාරණා සහ ඔබට ඔබේ හිත්වල තියෙන කාරණා අපට දන්වා එවන්නට අපි අපේ ඊමේල් ලිපිනය සහ දුරකථන අංක ලබා දෙන්නම්. ඒ අනුව ඔබට පුළුවන් ඔබේ හිතේ තියෙන ප්‍රශ්න, ඔබට ඇතිවන ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. රංජිත මතකද අපේ දුරකථන අංකයක් හරි අපේ ඊමේල් ලිපිනේ හරි ලබා දෙන්නට අපේ අසන්නන්ට?
1: ඔව්, ඇත්තටම අපේ මේ Facebook පිටුවක් තියෙනවා. ඒක මේ ලක්මිහිර FM කියලා තියෙන්නේ. එතෙන්ට Facebook පිටුවට ඇවිල්ල ඉවර වෙලා මේ ප්‍රශ්න එතෙන්ට යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ WhatsApp group එකක් තියෙනවා. හැබැයි ඒකේ සීමිත ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒකත් මේ ලක්මිහිර කියලා තමයි තියෙන්නේ. ඒ දෙකට පුළුවන් අපිට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ අපේ දුරකථන අංකවලට කියන්න, කතා කරන්න පුළුවන්. මගේ දුරකථන අංකය 0.41. සිංහලෙන් කියන්න ගියාම පටල වෙනවනේ දගත් 0412033511. එහෙම මොකද්ද කතන්දරයක් තියෙනවා.
0: එහෙමකක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි, ඉතින් අපේ අසන්නන්න පුළුවන් ඔබේ ප්‍රශ්න අපට ලියා එවන්න. අපට කියන්න ලබන සතියේ අපි මදුවර්ණ කුලසූරිය මහත්මියගෙන් ඒ පිළිබඳව ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු අසා දැනගමු.

0: Herald at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, the world at night.
1: Obesu alut ma gite gaana kale vatsala ishtavira gite livve amila varna surya sangeetavat kale darshana vikramatunga
2: ඔස්ට්‍රේලියාවේ විවිධ සමාජ කටයුතු නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. මේ සමාජ කටයුතු කරනකොට ඒ අතර ඉතා පුරෝගාමියෙක් ඉන්නවා. අපේ ඔහු අසනීප තත්ත්වය ගැනවත් සලකන්නේ නැතුව මේ හැම සමාජ කටයුත්තකටම සහභාගි වෙනවා. මේ කවුරුත් දන්න අපේ ආචාර්ය ලයනල් බෝපගේ සහෝදරයා. අද ඔහු අපිත් ලක්මිහිරත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවෝ ගැන කතා කරන්න. අයිබෝන් ලයනල්.
3: අයිබෝන් බොම සුති නන්දිත්.
2: ඔව් ලයනල්, කියන්න මේ පණිවිඩය
3: අපිට. හොඳයි. මම මුලින්ම සුභ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැමදෙනාටම. තව දින පහකින් අපි දන්නවා මේ 10 වෙනිදා මව්වරුන්ගේ දිනය. නිදි වරාගෙන තමන්ගේ දරුවන් රකින, තමන්ගේ ලෙඩ දුක් අමතක කරලා දරුවන් ගැන බලන, දැස්වල තිබෙන කඳුළු දැක්කම හදවතින් හදා වැටෙන ඇය තමයි ඔබේ අම්මා. මේ මේ 10 වෙනිදා අපි හමු වෙනවා ප්‍රදාවක් විදියට කෑම වේලක් එක්ක මව්වරුන්ගේ දිනය සමරන්න. එදා සිද්ධ වෙන්නේ රෙස්ටොරන්ට් එකකට යෑම විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ දිත්වා ව්‍යසනයෙන් ජීවිතය අහිමි වී ගිය, හදවත් බිඳී ගිය, නමුත් ධෛර්යමත්ව වැඩ කටයුතු කරන අපේ ලාංකීය මව්වරුන්ට සහ දූ දරුවන්ට අත හිත දෙන්න. අපි දන්නවා ගිය වසරේ අග නූතන ඉතිහාසයේ ධර්මතම ව්‍යසනයට ශ්‍රී ලංකාව ගොදුරු වුණා. දික්වා සිලිකුණාටුව නැගෙනහිර වෙරළට ඇතුළු වුණු විටම දිස්ත්‍රික 25ක් පුරා දරුණු ගම් වතුර මාරාන්තික නායයන් නැති වුණා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විස්තර කරපු අන්දමට ඒ ව්‍යසනය රටේ ඉතිහාසයේ ඇති වුණු අභියෝගාත්මකම ව්‍යසනය. 122කට අධික ජනතාවකට ජීවිතවලට බලපෑම් සිද්ධ වුණා. 646 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. 173 දෙනෙක් අතුරුදහන් වුණා. නිවාස 4000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම නැති වුණා. 65000කට අධික නිවාස ප්‍රමාණයකට අර්ධ වශයෙන් හානි සිද්ධ වුණා. රටෙන් 3/1කට විදුලියත් ජල නලයත් නල බැලයත් නැතුව ගියා. ළමුන් 460000කට වඩා ඒ ව්‍යසනය නිසා විපත්තිදායක තත්ත්වයකට පත් වුණා. මේ ව්‍යසනය සිද්ධ වුණේ ලංකාව කෝවිඩ් අර්බුදයෙන් සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට උත්සාහ කරමින් ඉන්න මොහොතක. ජීවනෝපාය නැවත ගත ගහ ගන්නට පටන්ගත් ජනතාවකට, ජීවිතයේ නව ආරම්භයක් ගවන්නට බලාපොරොත්තු වන ජනතාවකට නැවතත් ඒ සියල්ල එකවර අහිමි වී ගියා. ඒ ව්‍යසනයේ දරාගන්නට බැරි තරම් දරුණුම දේ විඳ දරාගත්තේ ලංකාවේ මව්වරු. තමන්ගේ දරුවන් තුරුල් කරගෙන, හදවත පැලෙන තරම් දුකක් දරාගෙන නොසැලී සිටි ඒ අම්මලාට නිවාස, ජීවනෝපාය, ආරක්ෂාව ඒ ඔක්කොම අහිමි වෙලා ගියා. ඒ ලාංකීය අම්මලාගේ ශක්තිය තමයි ලංකාව ගොඩනගන ශක්තිය. අපි ශ්‍රී ලාංකීය ඕස්ට්‍රේලියානුවන් විදියට අපේ සස්ටේනබල් ලංකා නැත්නම් තිරසර ලංකා වැඩසටහනත් එක්ක මේ එන 10 වෙනිදා මව්වරුන් ගරු කරන ඒ දිනයේ ලංකාවේ අම්මලාට දූදරියන්ට අතහිත දෙන්නට අපි මදර්ස් ඩේ චැරිටි බ්‍රන්ච් එකක් සූදානම් කර තිබෙනවා. ඒ ඔවුන්ට අපේ ආදරය ක්‍රියාවෙන් පෙන්වන්නට. මෙල්බන් නුවර වසන දූදරුවන්ට මම කියන්න කැමතියි. දරුවනේ, ඔබ ඔබේ මවව ආදරයෙන් සිහිපත් කරනවා නම් ඇයට ගෞරව කරන්නට ඔබට තිබෙන හොඳම ක්‍රමය තමයි ඇයව ශ්‍රේෂ්ඨ අරමුණකට සම්බන්ධ කරගනිමින් මේ මව්වරුන්ගේ දිනය සැමරීම. මදර්ස් ලව්, සිලිබ්‍රේට් මම්, චේන්ජ් ලයිව්ස්. ඒ තමයි ශ්‍රී ලාංකීය ඕස්ට්‍රේලියානුවෝ සහ රෝටරි ඔස්ට්‍රේලියා එකට එක්ව සංවිධානය කරන මදර්ස් ඩේ චැරිටි බ්‍රාන්ච් එවත් මව්වරුන්ගේ දිනයේ උදය හා දහවල් අතර ආහාර වේලක් සමග පවත්වන සාදය. දිනය මේ එන මැයි 10 වෙනිදා වෙලාව පෙරවරු 11 සිට, ඒ කියන්නේ උදේ 11 සිට, තන සනි 18, ඒ රෙස්ටොරන්ට් එකේ නම සනි 18, 43 මහෝනි රෝඩ් ෆොරෙස්ට් හිල්. ඔබ වෙනුවෙන් මේ සාදය පිළිල කර තිබෙනවා ලයිව් මියුසික්, බ්‍රාන්ච් බෆේ, පින්තූර ගන්න තැනක්, ඒ කියන්නේ ෆොටෝ ඒරියා එකක්. ඔබේ මව රගෙන යන ආදරේ, ඇය ලබා දෙන ආදරේ, ඔබේ ආදරේ ඊට ආපහු ලබා දෙන්න ඇයට. ඒ වගේම උසස් අන්දමට ඒ ආදරේ ලංකාවේ මවරුන්ටත් ලබා දෙන්න කටයුතු කරන අවස්ථාවක්. ටිකට් ගාස්තු වැඩි හිටියන්ට එක්කෙනෙකුට ඩොලර් 50යි, අවුරුදු 18ට අඩු දරුවන්ට එක්කෙනෙකුට ඩොලර් 30යි. ස්ථාන වෙන් කරගන්න පුළුවන්. මංගලට 0412 286 640 ඔස්සේ හෝ සිටීට 0433 325 798 ඔස්සේ හෝ කතා කිරීමෙන්. එහෙම නැත්නම් අපේ ෆ්ලයර් එකේ QR කෝඩ් එක ස්කෑන් කිරීමෙන් තැන් වෙන් කරගන්නට පුළුවන්. දරුවනේ, ඔබේ අම්මාව රෙස්ටොරන්ට් එකකට එක් කරගෙන යාම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒත් ඒ ආදරය ලංකාවේ ව්‍යසනයට ලක් වෙච්ච, බොන්නට වතුර පොදක් නැතුව ඉන්න, නිවාස අහිමි වෙච්ච, ළමාවිය අහිමි වී ගිය ලාංකීය දරුවෙකුගේ ජීවිතයත් ඒ ආදරය ස්පර්ශ කරගන්නට යොදා ගන්නට පුළුවන් නම් ඒක කොයිතරම් හොඳද. අපේ සාදය සරල ආහාර වේලක් නෙවෙයි. ලංකාවේ ඉතාම අසරණ ගම්බද ළමයෙකුගේ සිනහවට, ඔවුන්ගේ පරිහරණයට ජල පොදක් ලබා දෙන්නට, ළමයෙකුගේ ජීවිතයේ ගෞරවයෙන් ගෙවන අන්දමට සකස් කරන්නට ඔබත් දායක කරගන්නා අන්දම එකක්. දිවාහාර සාදයෙන් එකතු කරන හැම ඩොලරයක්ම සස්ටේනබල් ලංකා, තිරසට ලංකා සංවිධානය හරහා ලංකාවේ සුළුකුණාටුවෙන් නිපතට පත්වුවන්ට උපකාර කරන ව්‍යාපෘතිවලට, විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ව්‍යසනයෙන් හානි වුණු පාසල් 6ක් ප්‍රතිසංස්කරණය කිරීමට ඍජුවම යොදවනවා. එමගින් ළමයෙකුට අධ්‍යාපනය, ගෞරවය, ආරක්ෂාව සහ ජීවිතය ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙනවා ඇති. ඒ ශ්‍රේෂ්ඨ අරමුණ ඉටු කරන්නට අපත් එක්ක මේ මැයි 10 වෙනිදා එකතු වෙන ලෙස අප ඔබට ආරාධනා කරනවා. ශ්‍රී ලාංකේය ඔස්ට්‍රේලියානු සංවිධානයක් අන්තමත කරන පළමුවෙනි කටයුත්ත මේ නෙවෙයි. ඔස්ට්‍රේලියාවේ ලැබුගිනි ඇවිලෙද්දී, 2004 සුනාමිය රට බිඳගනිද්දී, 2017 ගම්මතුරු ව්‍යසනය ලංකාව ඉල්ගනිද්දී, කෝවිඩ් වසංගත කාලයේ පුරාවටම ලංකාවේ ආර්ථික අර්බුදයේ කාලයේදී අපි නිවන්දව හිටියේ නැහැ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ප්‍රජාවක් ලෙස එකමුතු වෙලා, රෝටරි වැනි සංවිධානත් එක්ක ලංකාවේ කොන්සල් ජනරල්වරයාත් එක්ක එකතු වෙලා ඉතාමත්ම පාරදෘශ්‍ය අන්දමට කටයුතු කළා. ඒ උදාර කටයුත්ත ඔබටත් දිගටම කරගෙන යා හැකි. ඔබේ දරුවන්ට ඔබ දෙන උතුම්ම ජීවන පාඩම වෙනවා ඇත්තේ අධ්‍යාපනය තුළින් ලබන පාඩම්ම පමණක් නෙවෙයි, ජීවිතයෙන් ලබා ගන්නා අත්දැකීම්. ඔවුන් ළමා කාලයේ ඔබත් එක්ක ප්‍රජා සේවා වැඩසටහනකට සහභාගි වෙලා ලබාගත් අත්දැකීම ඔවුන්ගේ ජීවිතයේ උසස්ම සතුට බවට පත් වෙන්නට පුළුවන්. ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු ප්‍රජාවේ මෙවැනි කටයුතු වලට ඉදිරිපත් වෙන ඊළඟ පරම්පරාව වන්නේ ඔබේම දූ දරුවන්. ඒ කටයුත්තේ ආරම්භය, ශ්‍රේෂ්ඨම ආරම්භය ඔබ ඔවුන් ළඟ, ඔබේම අම්මා ළඟ, ලංකාවේ ළමයෙකුගේ ජීවිතය වෙනස් කරන්නට දායක වෙන සාධයකට රැගෙන යාම. ඒ ශ්‍රේෂ්ඨ ආරම්භය බවට පත් කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මම නැවතත් සිහිපත් කරන්න කැමති සාදය පැවැත්වෙන දිනය මේ එන මැයි 10 වෙනි ඉරිදා පෙරවරු 11 සිට සනි 18:43 මහෝනිස් රෝඩ් ෆොරෙස්ට් හිල් යන ස්ථානයේ ලයිව් මියුසික්, බ්‍රන්ච්, බෆේ, ෆොටෝ ඒරියා මේ සියල්ල තියෙනවා. වැඩි හිටියන්ට ඩොලර් 50යි ටිකට් එකක්, අවුරුදු 18ට ළමයින්ට ඩොලර් 30යි ටිකට් එකක්, මංගලට 0412 286 640 ඔස්සේ හෝ සිටිට 0433 325 798 ඔස්සේ කතා කරලා ටිකට් වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්ලයර් එකේ තිබෙන QR කෝඩ් එක ස්කෑන් කරලා තැන් වෙන් කරගන්න පුළුවන්. සෙලිබ්‍රේට් මම් චේන්ජ් ලයිව්ස්, අම්මාට ගරු කරමු, ජීවිත වෙනස් කරමු. බොහොම ස්තුතියි.
1: හොඳයි බෝපගේ සහෝදරයා, බොහොම ස්තුතියි අද මේ පණිවිඩය අප සමග බෙදා හදාගත්තට.
3: බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.

0: Asu Hayai Dashama Haya FM Lakmi Hiragenena Parana Kata Adu Aesop ke Upama Kata Dika
1: Dinak Aesop Gindara Tikak Laba Ganimata Nuduru Nivasakata Giyeya Gindara Ragine Yamata Venat Kramayak Nathi Nisa Ohu Delvena Pahanak Gena Giyeya Tikadurak Yanavita Pare Yannek Ohu Deka Mise Vimasiya මේ මහදවල් පහනක් අරගෙන තමුසේ මොනවද හොයන්නේ? පිළිතුර වූයේ මම තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙකු සොයනවා යනුවෙනි.
2: එක් පැසුණු වෙල්ලියායක නියරෙහි වූ කූඩුවක කෙවිලියක් පැටවුන් දෙදෙනෙකු සමග ජීවත් වූවාය. තම පැටවුන් දෙදෙනාට නිසිලස පියම්බා යාමට හැකිවීමට පෙර කුඹුරු හිමියා පැමිණ ගොයම් කපා ගනිවියයි ඈ බියෙන් පසු වූවාය. දරුවනේ මන් නැති අතරේ කුඹුරට කවුරු හරි ආවොත් ඒ අය මොනවද කතා කරන්නේ කියලා හොඳට සවන් දීලා ඒ හැම එකක්ම මට නොවරදාම කියන්න ඕන. දිනපතාම කෙවිලියේ කෑම සොයා යාමට පෙර පැටවුන් දෙදිනාට උපදෙස් දුන්නාය. කෙවිලි මව කෑම සොයා ගිය එක් උදෑසනක කුඹුරු හිමියා තම පුතු සමග කුඹුරට එනු පැටවු දුටහා. ඔහු කියන්නේ මොනවාදයි පැටවු හොඳට සවන් දීගෙන සිටියා. ගොයම් ටික දැන් හොඳටම පැහිලා හෙට උදේම ගොයම් කපන්න උදව්වට එන්න කියලා අහල පහලයට කියන්න ඕන. ගොවියාගේ හා පුතාගේ සංවාදය කෙවිලි පැටවු සිය මව පැමිණි විට ඇය සමග පැවසූහා.
3: අනේ අම්මේ, ඒ මිනිස්සු හෙට ගොයම් කපන්න ආපුවම අපේ කූඩුව කඩල දමාවි. ඊට ඉස්සර වෙලා අපි කොහාට හරි අරන් යන්න. දරුවෙක් මව ගෙන්නිලා සිටියා. ගොවියා අසල්වාසී අයගේ උදව් බලාපොරොත්තු වෙනවා නම් හෙට කොහොමවත් ගොයම් නොකපෙන වග මට විශ්වාසයි. පුතාල බය නැතුව ඉන්න. කෙවිලිය දරුවන් අස්වසමින් පැවසුවාය.
4: පසුදින උදෑසනම ගොවියා කුඹුරට පැමිණ ගොයම් කැපීමට අසල්වාසීන් පැමිණෙනතුරු බලා සිටියේය. ඉරමුදුන් වගේද කිසිවෙකුත් පැමිණියේ නැත. පෙනේද අපේ අහල පහල උදවියගේ හැටි? උන්ගෙන් කිසිම වැඩක් නැහැ. පුතා ගෙදර ගිහිල්ලා මාමලටයි බාප්පලටයි කියන්න හෙට උදේ ගොයම් කපන්න එන්න කියා. ඒගොල්ලෝ නම් නොවලදා වෙයි. ගොවියා පුතාට පැවසූ වදන් අසා සිටි පැටව් සවස මව පැමිණි පසු ඒ බව ඇය සමග කීහා. හෙට ගොයම් කපා වියයි ඔවුහු බියටපත්ව සිටියහා.
5: උඹලා බය නැතුව හිටපල්ලා. හෙටත් ගොයම් කැපෙන්න නැති බව මට විශ්වාසයි. ඒක එහිමම තමයි. මව දරුවන් අස්වසමින් පැවසුවාය. පසුදා ගොවියා පුතා සමග කුඹුරට පැමිණ නෑදායන් එනතුරු බලා සිටියද ඉර මුදුන් වෙනතුරු කිසිකුත් පැමිණියේ නැත. කෝපයට පත් වියා පුතාට මෙසේ කියනු පැටවුන් අසාගෙනය. පුතේ, අපේ දේ අපිම කරගන්න එක තමයි වැඩියෙන් හොඳ. දෑකැති දෙකකුත් අරගෙන හෙට උදේට කුඹුරට ඇවිත් අපි දෙන්න ගොයම් කපන්න පටන් ගනිමු. නැතිනම් මේක කෙරන්නේ නැහැ. පැටවු මව පැමිණි පසු එම සිද්ධිය සැලකර සිටියා.
6: පැටවුනේ අපි මෙතනින් ඉවත් විය යුතු හොඳම වෙලාව දෙන් එවිත්. මිනිහෙක් තමන්ගේ වැඩ තමුන්ම කරගන්න ඉදිරිපත් වුනොත් ඒ දේ ඒ විදිහටම නොවරදා කෙරෙනවා. එසේ පැවසු කෙවිලිය එවෙලේම පැටවුන් රැගෙන විනත් සුදුසු ස්ථානයක් බලා පිටත් වූවාය. පසුදා උදෑසනම පුතා සමග කුඹුරට පැමිණි ගොවියා ගොයම් කැපීම ආරඹුවේය.
7: අපේ දේවල් අපිම කරගන්න ඕනේ, එහෙම නේද ජගත්?
8: ඇත්තටම ඒ කතාව මං හිතන්නේ 100%ක්ම හරි අපේ ජීවන අත්දැකීම් බලපුවාම ඉතින් ඕන තරම් උදාහරණ හොයාගන්නට පුළුවන් අපිට. මොකද ජීවිත කාලයක් තුර ඔය වගේ අත්දැකීම් අපි ඕනෑ තරම් විඳලා තියෙනවනේ.
7: ඔව්, අපි අපේ වැඩ අපි කරගන්න ඕනේ. ඉතින් අනුන් ඇවිල්ලා අපේ වැඩ කරලා දෙන්න කියලා ඉල්ලන එකත් එක විදියකට වැරදි. ඉතින් අපිට කරගන්න බැරි වුණාම ඉතින් අනුන්ගෙන් උදව් නැතුවත් ඉතින් කරගන්න විදියකුත් නැහැ. ඉතින් සමහර එතන පොඩි මේ ගැටුමකුත් තියෙනවා. නමුත් එහෙම තමයි, තමන්ගේ වැඩේ තමන්ම කරගන්නකොට අනුන් දිහා බලන් ඉන්නේ නැතුවම කරන් යනකොට ඒක කරගන්න පහසුයි. අනිත් අයටත් ලේසියි, තමන්ටත් ලේසියි. ජගත්, මේ අනිත් කතාව ඊට වැඩි මට ටිකක් හිතට අල්ලල ගියා. මේ පාරේ ලාම්පුවක් දවහ මහදවල් අරගෙන යනකොට අහනවා, ඉතින් ඇයි මේ ලාම්පුව අරගෙන යන්නේ කියලා, මේ මොකටද කියලා විරලා. ඉතින් කියන මම මේ තමන්ගේ අනුන්ගේ වැඩක් හොයන්නේ නැති කෙනෙක් හොයාගෙන යනවා කියලා. අනුන්ගේ වැඩ හොයන අය නිතර ඉන්නෝනේ, හැමතැනම ඉන්නවනේ ජගත්.
8: ඇත්තටම ඉතින් ඔක සමාජයක් වශයෙන් අපි එකට ජීවත් වෙනකොට එක වෙලාවකට අනුන්ගේ වැඩ හොයන එක හොඳක් වෙන වෙලාවකුත් තියෙනවා. සමහර වෙලාවකට ඒක කරදරයක් වෙන වෙලාවකුත් තියෙනවා. ඕක ඉතින් රංජිත්තර අවස්ථාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ.
7: ඔව් අවස්ථාව අනුව තමයි තීරණය වෙන්නේ කොහොමුණත් අපි එක කාරණයක් හොඳට මතක තියා ගන්න ඕනේ අපි මේ නිතර මේ පොදු ප්‍රවාහනයේ යනකොට බස් එකේ කෝච්චියේ යනකොට එහෙම නිරන්තරයෙන්ම මිනිසුන් මුණ ගැහෙනවා අපි දන්නේ දන්න කියන්නේ නැති අය වැඩි හරියක් ඕස්ට්‍රේලියාවේදී නම් මුණ ගැහෙන්නේ ඒ හැම මිනිහෙකම ඔවුන් එක එක විදිහේ චරිත එහෙම වුණත් කාගරි අම්ම කෙනෙක් එහෙම නැත්නම් තාත්ත කෙනෙක් එහෙම නැත්නම් දරුවෙක් ඒ ඒ ඔවුන්ට ඔවුන්ට මේ තියෙන මේ ප්‍රශ්න අපිට පේන්නේ නැහැ සමහර ලාට උන් hina වෙලා ඉන්නවා වෙන්න පුළුවන් නමුත් බොහා විශාල දුකකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් සමහර ලාට සතුටින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඒ නිසා අපි අර මගතොටදී හමු වෙන අය දිහා අපි දැක්කට කමක් නැහැ අපිට පුළුවන් දෙයක් කතා කරාට කමක් නැහැ නමුත් ඔවුන්ව විනිශ්චය කරන්න යන එක නම් හොඳ දෙයක් නෙමෙයි කියලා මට නම් හිතෙන්නේ
8: ජගත් පැහැදිලිව මොකද අර හැමතිස්සෙම කියනවනේ රංජිත් අපට පේන කතාවට වඩා විශාල කතාවක් අපිට නොපෙනී තියෙනට පුළුවන්. ඒ නිසා අපි හැම විටම ඒ ගැන හිතන්නට ඕනේ යම් කිසි වචනයක් කියන්නට පෙර ප්‍රශ්නයක් අහන්නට පෙර දෙවරක් දෙපරක් හිතන්නට ඕනේ ඒ ගැන මොකද අපි හැම විටම හිතන්නට ඕනේ අපි නොදන්න දේවල් ඕනෑ තරම් තියෙන්න පුළුවන් වෙනත් අයගේ ජීවිත තුළ.

0: රංජිත් පසුගිය සතියේ මං හිතන්නේ අපට වැදගත් වෙන කාරණයක් මේ ඊයේ පෙරේද සිද්ධ වුණා ලංකාව හැටියට අපට වැදගත් වෙන කාරණයක් මං හිතුවා ගැන පොඩි අවධානයක් යොමු කළොත් හොඳයි කියලා රංජිත්ගෙත් රංජිත් තමිල්නාඩුවේ මැතිවරණය ඊයේ අවසන් වුණා තමිල්නාඩුවේ මැතිවරණය අවසන් වෙනකොට කවුරුත් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයම ලැබී තිබුණා අර ජනප්‍රිය නළු සුපිරි නළු කියලා කියන තලපති විජේගේ පක්ෂය ජයග්‍රහණය කරනවා තමිල්නාඩු මහමැතිවරණයෙන්. ඔහු ආසන 108ක් දිනා ගන්නවා ආසන 234කින්. බහුතරය සඳහා ආසන 118ක් අවශ්‍යයි. නමුත් ඔහු 108යි දිනාගෙන තියෙන්නේ. ඔහුට පුළුවන් යම්කිසි වෙනත් පක්ෂවල සහාය ලබාගෙන සුළු පක්ෂවල සහාය ලබාගෙන රජයක් පිහිටුවන්නට. මේකේ විශේෂ කාරණය තමයි මේ තලපති විජේගේ පක්ෂය අලුත්ම පක්ෂයක්. ඔහු නළුවෙක් හැටියට මෙතෙක් කාලයක් ඔහු ජීවනෝපාය හැටියට කළේ වෘත්තියක් හැටියට කළේ රංගපෑම. නමුත් ඔහු රංගපෑමෙන් ඉවත් වෙලා ඔහු රංගපෑම අමාර කළා තමයි මේ දේශපාලනයට බහින්නේ. දේශපාලනයට බහින්නේ අලුත්ම දේශපාලන පක්ෂයක් හදාගෙන. ඒ අලුත්ම දේශපාලන පක්ෂය තමයි මෙවර තමිල්නාඩු මහමැතිවරණය දිනන්නේ. මෙතන කාරණා කීපයක් අපිට හිතෙනවා රංජිත් මේ ගැන කල්පනා කරනකොට. අපි දෙන්න මේ ගැන කලිනුත් කතා කළා. මම හිතන්නේ මෙහෙම දෙයක් තියෙනවා රංජිත්. එකක් හැම ලෝකේ හැම රටකම වගේ මිනිස්සු පැවතිච්ච රජය කෙරෙහි පැවතිච්ච දේශපාලනය කෙරෙහි මහා කලකිරීමකින් ඉන්නේ. මිනිසුන්ට ඕනේ අලුත් බලවේග ගේන්න, අලුත් මිනිස්සු ගේන්න, අලුත් මිනිස්සු කෙරෙහි විශ්වාසය තියන්න. මම හිතන්නේ මේ තමිල්නාඩු මැතිවරණයේදීත් අපට පේන්නේ මේ කවදාකවත් බලයට හිටපු නැති අලුත්ම අලුත් දේශපාලන පක්ෂයක අලුත්ම අලුත් නායකයෙක් එක්ක ඔවුන් තමන්ගේ රට, තමන්ගේ ප්‍රදේශය, ප්‍රාන්තය පාලනය කරගන්නට උත්සාහ කරනවා. ඔබට මොකද හිතෙන්නේ?
1: ඔව්, දැන් අලුත් පක්ෂ ලංකාවේක සිද්ධ වුණා. ඒ වගේම බංගලාදේශෙත් අලුත්ම පක්ෂයක් බලයට පත් වුණා. ඉන්දියාවෙත් දැන් තමිල්නාඩුව සංඥා කරන්නේ ඒ වගේ වෙනසකට යන්න පුළුවන් කියලා. ඉතින් මේ අලුත් අය හොයාගෙන යන එක අපේ තියෙන මේ දේශපාලනයේ ජරාජීර්ණ බව තමයි පෙන්නුම් කරන්නේ. තියෙන අපි අපේ කිව්වම් ලංකාව විතරක් නෙමේ දකුණු ආසියාකරයේම තියෙන දේශපාලනවල පක්ෂවල තියෙන එක ලක්ෂණයක්. ඒ කියන්නේ දූෂණය, වංචාව කියන දේවල් ඊවහා ගියපු රටවල්.
0: ඉතින් ඒවයිට මිනිසුන්ට මේවා ඇති වෙලා තියෙන්නේ.
1: ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක වෙනස් කරන්න ඕන කියලා අපි ලංකාවෙත් මේක වෙනස් කරන්න ඕන කියලා තමයි මේ විදියට නව රජයට බලය ලබා දුන්නේ. දැන් මේ වෙනස් කිරීම කියන එක නිරන්තරයෙන්ම වෙනවා කියලා විශ්වාස කරන කොට්ටාසියකුත් ලංකාවේ ඉන්නවා. ඒක නිසා මේ අලුතින් දේශපාලන පක්ෂ හදාගෙන දැන් හෙට ජනාධිපති වෙන විදියට අලුත් දේශපාලන පක්ෂ මේ ස්ටේජ් එකට තෙරපිලා නගින කට්ටියකුත් අපිට දකින්න පුළුවන්.
0: අපි පස්සේ සතියේ දැක්ක තෙරපොම් ජනාධිපතිවරයෙක්ගේ කතාවකුත්. ඇත්තටම අර රංජිත් කිව්වා වගේ මේ මිනිස්සුන්ට පොදු එපාවීමක් තියෙනවා හිටපු අය ගැන. හැමතිස්සෙම හිටපු මිනිස්සුන්ගේ නොකොට අකටයුතුකම්, හිටපු මිනිස්සුන්ගේ වංචාවල්, දූෂණ මේ සියල්ල දැකලා මිනිසුන්ට ඕනි මේ සියල්ල නැතුව අපි අලුත් බලවේගයක් ගේන්නට ඕනි කියලා. ඉතින් තමිල්නාඩුවේ වුණත් ඒකයි, ලංකාවේ වුණත් ඒකයි, රෝකේ පුරා වෙමින් තියෙන්නෙත් ඒකයි. ඉතින් ඇත්තටම ඒකේ ඒ ප්‍රවණතාවේ හොඳක් තියෙනවා. මිනිස්සු සූදානම් නෑ මේ පත්වෙච්ච ගමන් රජයක් ආය පන්නලා දාන්න. මිනිස්සු බලන් ඉන්නවා අලුත් කාණ්ඩයකට බලය දීලා ඔවුන් යමක් කරාවිය කියලා. ඒ කරනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ සඳහා සෑහෙන තරම් කාලයක් දෙන්නට මිනිස්සු ලෑස්ති.
1: තමිල්නාඩු කියන එක ටිකක් විශේෂයි. තමිල්නාඩු අර මේ සිනමාවේ හරිම වීරයෝ ඉන්න රටක්නේ, ප්‍රාන්තයක්නේ. ද්‍රවිඩ සිනමාව ඒ
0: වගේ පටන් ගත්තාම
1: MGR ඊට පස්සේ ජයලලිතා මේගොල්ලෝ ඔක්කොම සිනමා තරු තමයි මේ තමිල්නාඩුව පාලනය කරලා තියෙන දේශපාලන පක්ෂය. කෙසේ වෙතත් මේ සිනමා තරුවලට තමිල්නාඩු ජනතාව බොහොම ආදරය කරන බවක් නම් පේන්න තියෙනවා. ඒක නිසා ඔවුන්ට ඔවුන්ගේ ඒ තියෙන ආදරය, ඒ වගේම සිනමාවේ උන් දක්වන ඔවුන්ගේ වීරයෝනේ, ඒ වීරයා සැබෑ ලෝකයේ වීරයෙක් වේවි කියලා හිතනවා. ඉතින් එතනම තමයි ඇත්තටම පොඩි ගැටලුවක් තියෙන්නේ. මොකද සිනමා ලෝකයේ වීරයෝ සැබෑ ලෝකයේ වීරයෝ වෙන්නේ තියෙන ඉඩකඩ බොහොම අඩුයි. අපි මේ ගැන ඉතින් බලාගෙන ඉඳමු මොකද වෙන්න පුළුවන් කියලා.
0: ඔව්, අපි කවුරුත් අර අපි කීවා වගේ සිනමා ලෝකයේ වීරයා සැබෑ ලෝකයේ වීරයා නොවෙන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. හැබැයි සමහර විට ඔහු වීරයෙක් වෙන්නටත් පුළුවන් ඔහු කටයුතු කරන ආකාරය අනුව. හැබැයි මොන මොන පැත්තෙන් බැලුවත් මේ තලපති විජයගේ පත්වීම අපේ ලංකාවටත් විවිධ ආකාරවලින් බලපෑම් ඇති වෙන්නට පුළුවන් කාරණයක්. මොකද ඔහු ලංකාව පිළිබඳවත් විවිධ අදහස් දක්වලා තියෙනවා. හැබැයි ඉතින් ওই දක්වපු අදහස් ඔක්කොම කරන්නට පුළුවන් වෙන්නේ නැහැ බලය ගත්තාම. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් අපි බලන් ඉමු තලපති විජය කොහොමද තමිල්නාඩුව පාලනය කරන්නේ කියලා.

0: ලක් මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
3: රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිව ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා කිවිසුම් හතක් සඳහා අත්සන් තැබුණා. ඒ අනුව සංචාරක අධ්‍යාපන උසස් අධ්‍යාපන සෞඛ්‍ය ක්‍රීඩා ලේඛනාගාර ආරක්ෂක අංශ යන ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා කිවිසුම් වලට මෙලෙස අත්සන් තැබුණා. 2025 වර්ෂයේදී මාලදිවයින් සංචාරය අතරතුර තමා සිදු කළ ආරාධනයකට අනුව

0: මෙලෙස සංචාරක පැමිණීම පිළිබඳවද මාලදිවයේ ජනාධිපතිවරයාට සිය කෘතඥතාවය පළ කරන බවද මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම දිප්වා ආපදා සමය තුලදී මානුෂීය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් සහ එම අපහසු කාල සීමාව තුළ දැක් වූ සහයෝගය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විසින් මාලදිව රජයට සිය ස්තුතිය පුද කළා. විශේෂයෙන් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ තොරතුරු තාක්ෂණයේ කෘතිම බුද්ධිය, දීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ දීපල වෙළඳාම සහ නාගරික යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට එක්වන ලෙසයි. මේ අතර මෙම විශේෂ අවස්ථාව සඳහා එක් වෙමින් දෙරට අතර ඉඩම් පරිත්‍යාගයක්ද සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මාලදිවයින විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහාද ඉඩමක් වෙන් කර තිබෙනවා. මැයි පළමු වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ රැසක් දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිය මැයි දින රැලි සහ සැමරුම් සංවිධානය කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැයි රැලි දෙකක් පැවැත්වුණා. ඒ නුවරඑළියේදී සහ මාර්ගමදී. මේ අතර ජාතික ජනබලවේගය දිවයින පුරා මැයි රැලි 21ක් පැවැත්වීමද විශේෂත්වයක්. ජනරජයට ජනබලයක් යන තේමාවෙන් මෙම මැයි රැලි සංවිධානය කර තිබුණා. සමගි ජනබලවේගය සිය මැයි දින රැලිය පැවැත්වූයේ එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ මාලිගාවත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වුණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මැයි රැලිය පැවැත්වුණේ කොළඹ හයිට් පිටියේදී. සර්වජන බලයේ මැයි දින සැමරුම තිඹිරගස්සෑය හෙන්රි පේදරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දිනයේ වෙනුවෙන් රැලියක් නොපැවැත්වූ අතර ඒ වෙනුවෙන් ටීබී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කළා. මැයි දිනයේ පොහොය දිනයේදී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය මැයි දිනයක් නොපැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. ඒ වෙනුවට ආගමික වැඩසටහන් කීපයක් සංවිධානය කර තිබුණා. මෙවර මැයි දිනයේදී ජාතික ජනබලවේගය රට පුරා සංවිධානය කර තිබූ මේ රැලිය සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. මේ දින රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මේ වසර තුළදී වංචනිකින් රැසකට දඬුවම් ලැබෙනු ඇති බවයි.
1: අදත් රාජපක්ෂලා දෙන්නේ තුන් දිනකට වරින්තු. අපි කියන ගමට ඡන්දෙ ඉල්ලන්න කලින් එන්න කියන වරින්තු කාර්ය ගෙනත් දෙන්න කියන. වරින්තු විශාලත මොහරකම් කරපු කෙනා එන්නේ අධිකරණයට. එක්ක කොන්ද කැඩුණා කියනවා, එක්ක පුටුවේ වැටුණා කියනවා, එක්ක බෙල්ල ගැස්සিলা කියනවා. මතත බගන වරින්තු ගන්නවා. වරින්තු අරගෙන රෙඩ් නෝටිස් නිකුත් කරලා හරි ඒගොල්ල ලංකාවට ගලන නඩු අහනවා. ඒකටයි මේ ජනවරම ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල කලබල වෙන්න ඕන. ඒගොල්ල කලබල වෙන්න නැත්නම් මොකද වෙන්නේ? ජනතාව කලබල වෙන්න. නෑ ජනතාව කලබල වෙන්න ඕනේ. ජනතාව ආශිර්වාද කරන්න ඕන. ජනතාව සහය දෙන්න ඕන. ජනතාව ඔල්වර සන්න ගන්න ඕන. නීතිත් හදලා දුන්නා. ඊට පස්සේ අධිකරණ මන්ති කිව්වා. නඩු ප්‍රමාද වෙනවා. නඩු කල් යනවා. අධිකරණ මන්ති. ඔව්. අධිකරණත් හදලා දුන්නා. ඒවත් කොහෙද? හිටපු ඇමතුරුන්ගේ ගෙවල් වල. දැන් හිටපු සෞඛ්‍ය ඇමතිගේ නඩුව යන්නේ ඇමතිගේ ගෙදර. ඉස්සලා කාපු වීපු තැන දැන් විත්ති කූඩුවේ. වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්ක ප්‍රධාන දූෂිත දේශපාලකයන්ගේ නඩු 15ක්. මේ මැයි මාසෙට විතරක් සමහර ඒවා ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මැයි මාසෙ අධිකරණ හම්බිය තියෙනවා. අප්‍රේල් 30 ඊ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කොයි මැයි 25. ඊ ඇහුවා තීන් නඩුව. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අප්පුඩි ගහන්න. මැයි 25. මෙහෙමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල කලබල වෙන්න ඕන. ඇයි? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි යා පස්සේ එන බව දන්නේ. ඉතින් කට්ටේ කලබල වෙලා තියෙනවා. කලබල වෙලා මොකද කරන්නේ? ආණ්ඩුව වටනවා, හෙට වටනවා, මාසෙම වටනවා, මේ 21 වටනවා, අප්‍රේල් වටනවා, කීයක් කිව්වද? දෙසැම්බර් වටනවා. මොකද මේ වෙලා තියෙන්නේ? එහෙම වටන්න බෑ. එහෙම වටන්න ඉඩ දෙනවද? මොකද කියන්නේ? එහෙම වටන්න ඉඩ දෙනවද? නෑ, මේ ජනතාවගේ ආණ්ඩුවක් මතක තබාගන්න.
0: මේ අතර අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මෙනවියද මේ දින වේදිකාවේ අදහස් පළ කළා.
2: ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ දිනේ දිස්ත්‍රික් 21ක මේ දින රැලි අපිට පවත්වන්න පුළුවන් වුණා. අපි පෙන්වන්න ඕන එනපාර මේ දිනේදී වෙනමම කාන්තා රැලියක් වෙනවා බලමු. කිසිම කලබලයක් අපිට නෑ. අපේ ආණ්ඩුවට තාම වසර එකමාරයි අපි මේ සම්පූර්ණ කළා තියෙන්නේ. රාජ්‍ය සේවයේ පඩි වැඩි කරා 2027 තව වතාවක් වැඩි වෙන්න નિયમિતයි. එක රැකියාවක් අපි දුන්නේ නෑ අපේ හිතවතුන්ට, අපේ නෑදෑයන්ට. අපිට හැකියාව තිබ්බා ඉන්ධන මිල කොච්චර ඉහළ ගියත් ඒක ස්ථාවර ලෙස ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙනවා. අපි එක දවසක් රට වැහුවේ නෑ, එක දවසක් ඉස්කෝලේ වැහුවේ නෑ. ඒගොල්ලෝ කලබල වෙන එක අපිට කරන්න දෙයක් නෑ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. අනුර සහෝදරයා කිව්වනේ 2026 කියන්නේ දීපදෙනෙක්ට හිරේ
0: එක්සත් ජාතික පක්ෂය හා සමග ජනබලවේගය මේ වන විට එකතු වී අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ දින රැලිය අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි.
3: දැන් කමිටු අවශ්‍ය නැහැ. දැන් දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි. දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ අනිවාර්යෙන්ම එකට එකතු වෙලා තමයි අපි ඉදිරියට යන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න සෞර වලල්ලක් නිර්මාණය වෙලාලු. රට විනාශ කරන කාටෙල් එකක් නිර්මාණය වෙලාලු. හැබැයි මිත්‍රවරුනි ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පචවලල්ල. පැලවත්තේ පචවලල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ. අලුත් හොරුන්ව පුහුණු කරන්නේ. මේ මැයිදිනයට අපි එනකොට අනෙකුත් මැයිදිනවලට වඩා වෙනස්. ජනතාවගේ මුහුණු දිහා බැලුවම අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා. අලුත් අපේක්ෂාවක් තිබෙනවා. නියත වශයෙන්ම සමග ජන බලවේගයේ නායකත්වය තුල මේ පච වැඩ නොකරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන රට දියුණු කරන රටේ ජනතාව ශක්තිමත් කරන රාජ්‍ය පාලනයකට අපි මුල පුරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
0: මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ දින වේදිකාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙලෙස අදහස් පළ කළා.
4: ආණ්ඩුව ගැන මම පාර්ලිමේන්තුවේ ඇතිතරම් කතා කරනවා. මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි. මනුස්සෙක් ආණ්ඩුවක් ගෙනියනවා කියලා තේරුම් ගන්න පුළුවන් එදා. එදා තමයි අවසාන ප්‍රතිඵලය ගන්න අනුර කුමාරට එන්න කිව්වා. රාජකීය මැතිවරණ කාර්යාලයේ. එදා සජිත් ප්‍රේමදාසත් ගිහින් හිටියා, රනිල් වික්‍රමසිංහත් ගිහින් හිටියා. නාමල් රාජපක්ෂත් ගිහිල්ලා හිටියා. දැන් ජනාධිපතිතුමා දිනලා ඉවරයි. දෙවෙනි මනාපිනුත් අනුර දිනලා. ජනාධිපති වෙච්ච මිනිහා තුත්නිම්බුත වෙලා ඉන්නවා. ජනාධිපති ඒ වෙලාවේ දන්නවා මම වැඩ කරේ ජනාධිපතිගම ගන්න නෙවෙයි විපක්ෂේ වාඩි වෙන්න. ජනාධිපතිගම ලැබුණේ අර විද්දේ ආවට වැඳුනේ පඳුරට. මේ රටේ මිනිස්සු අර කිව්වනේ මුන්ටක් දීලා බලමු කියලා. මුන්ටක් දීලා දැන් කෙලවගෙන ඉන්න වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. අධිකරණ ඇමතියා නිකන් ජෝන් සීනා වගේ. සාජන් නල්ල තම්බි වගේ එකෙක් ඉන්නවා ක්‍රීඩා ඇමති. ක්‍රීඩාව සම්පූර්ණ බල්ලට වැටිලා සාජන් නල්ල තම්බියට අදත් මට ගහනවා Facebook වලින්. මං ඒව ගණන් ගන්නෑ නෑ මිත්තෝනි. මං වගේම තමයි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි කෝච්චියේ තේ වික්කා. ප්‍රේමදාස කැතෙල්වත්තේ ලැබරි වික්කා. මම කෝච්චියේ වැඩේ වික්කා. ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණා. ඉන්දියාවේ මෝදි මුළු රටේම තුම්පාරක් අගමැති වුණා. එනිසා චාමර සම්පත්ට ඒක ප්‍රශ්නයක් නෑ.
0: පෙරකුණා මේ සමාජවාදී පක්ෂයේ මේ රැලිය අමතමින් ඒ දේශපාලන මණ්ඩල සභික දුලින්ද නාගමුව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍යවාදයට නතු ඇති බවයි.
5: මොනද මේ මාක්ස් ඔහුගේ හැම කෘතියකම ඉස්සරහා ලිව්වා සටන් පාඩයක් සකල දේශවාසී නිර්ධනෙනි එක්වව් කියලා කිව්වා. මාක්ස් කියලා නෑ ඔය ඔක්කොත් සකල දේශවාසී නිර්ධනෙනි විසෙක් පොල්කට එක්වව් කියලා. දැන් මේගොල්ලෝ දැන් මේක හදාගෙන දැන් කම්කරු පන්තියේක මැදිස්ත්‍යස්ථානට එකතු කරන්න ඕන. මොකද්ද රහස? අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ දිස්ත්‍රික් සංවිධානවල ආසන සංවිධානවල ප්‍රශ්න අහන්න පටන් ගන්න තියෙනවා. ආණ්ඩුවේ කලකිරියාවකට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහන උන්ට පුළුවන් මේ ඕඩර් එක බාර දුන්නාම බස්. උඹගේ දිස්ත්‍රික්කෙත් රැලියක් කරපන්. උඹගේ දිස්ත්‍රික් කේත්‍ර සංවිධානය කරපන් රැස්වීම. එතකොට ආසන සංවිධායකට එනවා ඉලක්කම. මෙන්න ගාන ගේන්න ඕනේ. දිස්ත්‍රික් සංවිධායකට එනවා ඉලක්කම වැඩපෙන්නන්න ඕනේ. පක්ෂ අභ්‍යන්තරයේ තියෙන සංවිධාන අරබුදය ප්‍රශ්න අහන්න පටන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න සංවිධාන අරබුදය වහගන්න මේ පරණ සංවිධාන උපක්‍රමයක් පාවිච්චි කළා
0: තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටීවින් සිල්වා මහතාද මේ දින රැලිය ඇමතුවා. එහිදී ඔහු ප්‍රකාශ කළේ තම දේශපාලන ව්‍යාපාරයේ කිසි දිනක වංචා දූෂණ වල නිරත නොවන බවයි.
6: ද විපක්ෂින් නායර තියෙන ලෙඩේ මොකක්ද? මං හරියට කියන්න. ඒගොල්ලන්ට කියන්න බෑ කටක් කරලා ඒගොල්ලෝ හොරකම් කරේ නෑ කියලා. කියන්න පුළුවන්ද? කියන්න බෑ. රටම දන්න ඒගොල්ලෝ හොරු කියලා, ඒගොල්ලොත් දන්න ඒගොල්ලෝ හොරු කියලා. හොරකම් කරේ නෑ කියන්න බෑ. එහෙනම් දැන් මොකද කරන්නේ? ඒගොල්ලෙන් සහ දෙනවා. අය ඒගොල්ලොත් හොරකම් කරා. මාලිමාන්ව හොරකම් කරනවා කියලා හොරකම සමාන කරගන්න. අපි ඔක්කොම එක කියලා කියන්න හදන්නේ. ඒකට තමයි බොරු කී කියන්නේ. ඔය ගල්ලංගර හොරකම ගැන කෑ ගහනවා. ඊට කලින් කන්ටේනර් 20 ගණක් 23ක් පැන්නුවා කියලා කිව්වා. මහා සද්දයක් තිබ්බා. වරායෙන් කන්ටේනර් 23ක් පැන්නුවා. ඒකේ ආයුධ තිබ්බා, යරකම එක තිබ්බා කියලා කෑ ගැහුවා. අපි මොකද කරේ? හැදුවා පාර්ලිමේන්තු ගේනකව සභාවක්. ඒකට විපක්ෂ කට්ටියක් දැම්මා. ඔය පල්ලකෝ දැන්. දැන් සද්ද නැහැ. දැන් කන්ටේනර් ප්‍රශ්නයක් නැහැ. එමෙ පන්නලා නැහැ. එමෙ ආයුධ තිබ්බලත් නැහැ මොකුත් නැහැ. දැන් සත් නැතු ඉන්නවා. එයි ඒගොල්ලොම තමයි හොයන්නේ ඒවා. දැන් ඒකට කියන්න බෑ. ඊට පස්සේ කෑ ගන්න පටන් ගත්තා ගල්ලංගුරු වංචාවක් වුණෝ කියලා. ගල්ලංගුරු ගෙන්වාමයි ගල්ලංගුරු ගෙන්නපුවා ප්‍රමිතියෙන් බාලලා තියෙන සමහර නැව්. ඒක කවදත් වෙන වැඩ. ආතිකල කියනවා එතන කිසිම වංචාවක් නැහැ. අපි අපේ සහෝදරු ගැන ලේන් සහතික වෙනවා. පිටරට සල්ලි එවද්දි මුදලක් නැති වුණා කියලා. අපි හිතන එක නිලධාරියෙන් ගේව කරපුවාගේ අතපසු වීම වෙච්ච දෙයක්. මිනිස්සු අතින් වැරදෙනවා. ඒක වංචාවක් නෙවෙයි, හොරකමක් නෙවෙයි. ඕකත් සතියෙන් අපි ඉවර කරනවා. අපි අපේ සහෝදරු ගැන ලේන් සහතික වෙනවා. අපේ ව්‍යාපාර හොරගම් කරන කවුරුවක්වත් නැහැ වංචා කරන කවුරුවක්වත් නැහැ එහෙම කිසිවෙකුට මේ ව්‍යාපාරේ පවතින්නත් බැහැ කියන සහතික අපි ඔබට දෙනවා
0: මහා භාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් තිබෙන පාර්ශවයක් අතටපත් වීම සහ එම සිදුවීමට අදාළව වැඩදහනමට ලක්ව සිටි නිලධාරියෙකු අබිරහස් ලෙස මේ යාම පිළිබඳව මේ වන විට සමාජයේ පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා මෙලෙස වැඩදහනමට ලක්ව සිටිදී මියගිය නිලධාරියා සිය දිවි නසා ගැනීමට තැත් කර ඇති බවට බොහෝ දුරට නිගමනය කළ හැකි බවට ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කළ විශේෂඥ කමිටුව ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳව තම පාර්ශව විවිධ මත පළ කරනවා. මේ අතර ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුල්‍ය වංචා කිරීමක් කරහා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ සහාය ලබා ගැනීමට විමර්ශකයන් පියවරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළා. මෙම වංචනික ඊමේල් පණිවිඩ ආරම්භ වූ ස්ථානය වංචා කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම මංකොල්ලේ පිටපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහ බැංකුවේ මූල්‍ය බුද්ධියේ කියද ඒ පිළිබඳව තොරතුරු සොයමින් සිටිනවා. දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහයද මීට ලැබෙමින් පවතින බැවින් මේ ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මාර්තු 28 වෙනිදායි. මේ අතර මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම එම දූරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජනබලවේගී මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් ලබිසිංහ මහතා පවසනවා. ඔහු එම දූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියා. මහා භාණ්ඩාගාරයේ විසින් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් තිබෙන පාර්ශවයක් අතරපත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා දූරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂය හා වෙනත් කණ්ඩායම් වලින් ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ විමසා සිටි අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබුණා. මේ අතර විවිධ ව්‍යාපාරිකයන්, දේශපාලඥයන් පියවේදීන් ඇතුළු 3000කට වැඩි පිරිසක් වැද භාගයේදී පරිගණක හැකර්වරුන්ගේ විවිධ වංචාවන්ට ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා. මෙම වංචනිකයන්ට ගොදුරු වැඩි පිරිසක් පරිගණක සාක්ෂරතාවය ඉතා අඩු අය බවයි වාර්තා වන්නේ. ලොව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබෙනවා. 2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. දේශ සීමා රහිත මාධ්‍ය වේදිකා සංවිධානයේ විසින් වාර්ෂිකව නිකුත් කරන ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව තිබෙනවා. මෙම දර්ශකයේ පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමි වී ඇති අතර දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් තෙවන ස්ථානය ස්ටෝනියාවටත් හිමිව තිබෙනවා. මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රියාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකයේ 15 ස්ථානවලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලෝක මාධ්‍ය නිදහස් දිනය පසුගිය මැයි 3 වෙනිදාට යෙදී තිබුණා. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානීය සහ දක්ෂතාව යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අභිනව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික පියවර ලෙස ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට තම කමිටුව කටයුතු කරන බවයි. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යළිත් ලබන සතියේ ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

0: ஆண்டுவே ரிப்போர்ட் கார்டு அத சௌக்கியா மத்தியஷகன்
1: நவ ஜாதிக பிரதிபத்தி ஹந்துன்வா தீமா திபஹாஸ் விசிஹய மார்த்து சஹ அப்ரேல் மாசவெலதி ரோகி ஆரக்ஷாவ சஹ குணாத்மக சௌக்கிய சேவாவாக் வெனுவென் நவ ஜாதிக பிரதிபத்தி ஹத்தரக் பிரகாஷேட பத்கரண லதி மேயட ஆசாதன பாலனிய சஹ ஔஷத பாவிதேதி சிதுவன வெரதி அவம கிரீமே உபாய மார்கிக செலசும் மெதுலத்வே
2: சௌக்கிய க்ஷேஸ்ட்ரே டிஜிட்டல் கரணய சமுபகார ரோஹால் 21ක් ඇතුළු රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 30ක දවන්ත ව්‍යාපාරතියක් ආරම්භ කර ඇත. මෙහි අරමුණ වන්නේ රෝගී දත්ත කළමනාකරණය සහ සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමයි.
3: රෝග නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම. වසංගත රෝග විද්‍යා ඒකකය මගින් සරම්ප ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග පාලනය සඳහා නවීන තාක්ෂණය සහිත නිරීක්ෂණ පද්ධති යාවත්කාලීන කරයේත.
4: ප්‍රතිතන ක්‍රියාවලිය ඇක්‍රෙඩිටේෂන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආයතනවල ගුණාත්මක භාවය ජාත්‍යන්තර මට්ටමට ඔසවතබීම සඳහා රෝගී ආරක්ෂණ සහ ප්‍රතිතන කාර්යාංශය මගින් නව වැඩපිළිවෙලක් දියත් කර තිබේ.
5: මිල පාලනය සහ විනිවිද භාවය නව රජය විසින් පෞද්ගලික රෝහල්වලට තම සේවාවන්හි මිල ලැයිස්තු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සහ රෝගියා ඇතුළත් කිරීමට පෙර ඇස්තමේන්තුගත බිල්පතක් කොස්ට් එස්ටිමේට් ලබා දීම අනිවාර්ය කිරීමට පියවර ගනිමින් සිටී.
6: ඩිජිටල් කරණය ඩිජිටල් හෙල්ත් කාඩ් රෝගියාගේ දත්ත ඩිජිටල් කරණය කිරීම හරහා පෞද්ගලික රෝහල්වලට අනවශ්‍ය ලෙස එකම පරීක්ෂණ labs scans නැවත නැවත සිදු කිරීමට ඇති අවස්ථාව අවම කර ඇත.
1: ඖෂධ හිඟය පිළිබඳ අනතුරු ඇගවීම් ඖෂධ කර්මාන්ත මණ්ඩලය SLCPI පසුගිය අප්‍රේල් 21 වනදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ආනයන බලපත්‍ර ප්‍රමාදය සහ ඩොලරයේ අස්ථාවරත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ සහ පිළිකානාශක ඖෂධවල දැඩි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
2: පාලන සහ පරිපාලන දුර්වලතා කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් කීපයක අධ්‍යක්ෂ ජනරාල් තනතුරු ඇතුළු ප්‍රධාන පරිපාලන තනතුරු රැසක් තවමත් පුරප්පාඩුව පවතී. මෙය තීරණ ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
4: පසුගිය වසර කිහිපය තුළ රෝගීන් ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු ඔස්සේ තමන් කොල්ලකාමට ලක්වන බවට චෝදනා කළහ. අනවශ්‍ය ලොජිස්ටික් ගාස්ටු රෝහල තුල පිහිටි පාමසියෙන් රෝගියාගේ කාමරයට ඖෂධ ගෙනීම වැනි සරල සේවාවන් සඳහා පවා රුපියල් 3000කට වැඩි මුදලක් අය කිරීම. ඉන්ටර්නල් ට්‍රාන්ස්පෝර්ට් චාර්ජස්.
1: පාරදෘශ්‍ය භාවයක් නොමෙතිකම ප්‍රතිකාර අවසානයේ ලබා දෙන බිල්පතේ ඇති විවිධ ගාස්තු, සර්විස් චාර්ජස්, ඇඩ්මින් ෆීස් පිළිබඳව ඇතුළත් වීමට පෙර රෝගියා දැනුවත් නොකිරීම.
5: ඖෂධ සහ උපකරණ මත අධික ලාභ ලැබීම. රජයේ මිල පාලනයක් නොමැති අත්වැසුම් ග්ලව්ස්, කපු පුළුන්, කොටන් සහ අනෙකුත් පරිභෝජන ද්‍රව්‍ය සඳහා වෙළඳපළ මිලට වඩා කිහිප ගුණයක මුදලක් අය කිරීම.
7: විශේෂඥ වෛද්‍ය ගාස්තු. ඇතැම් වෛද්‍යවරුන් විනාඩි 5කට අඩු උපදෙස් ලබා දීමකට රුපියල් 3000 5000 අතර මුදලක් අය කිරීම සහ එකම වෛද්‍යවරයා විවිධ රෝහල්වලදී විවිධ ගාස්තු අය කිරීමක්.

ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත්

ඉතින් ලක්මිහිර ගෙන ආ පවන සාර සංග්‍රහයෙන් අදත් අපි මේ විදියට සමුගන්නවා. අදත් ඔබ සමග එක්ුණා රංජිත් වීරසිංහ, සාලිය ගලප්පත්ති, රොෂාන් මිහිඳුකුලසූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ. ඉතින් මේ දෙහෝරාවෙන් ඔබ යම්කිසි රසයක් ලැබුවා නම්, ඔබ යම්කිසි දැනුමක් ලැබුවා නම් එය තමයි අපේ සතුට.

එකම මතක් කරන්නට කැමති ඔබේ අදහස් යෝජනා සහ චෝදනා අපට දන්වන්න. ඒකම ඔබ කැමතිනම් අප ඉදිරිපත් කළ වීසා පිළිබඳ ගැටලුවලට ඔබේ අදහස් යොමු කරන්නට එයටත් අවසර තිබෙනවා. ඉතින් ලබන සතියෙත් අපි මේ වෙලාවටම ඔබ සමග හමු වෙනවා පවන සාර සංග්‍රහය සමගින්.